0: Good morning. දම්බල උදේ 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මේකමුවේ ගැටුමට යොදාගත් අවි ආයුධ සොයා ගැනීම. ඩෙංගු සඳහා අනවශ්‍ය ඖෂධ භාවිත නොකරන්නයි උපදෙස්. ගිනි අවියක් සමග සජපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට. ප්‍රදේශ කිහිපයකට අදත් උණුසුම් කාලගුණයක්. හෝමුස් යලි වසා දැමේ.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ෆිනිෂින් පහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් පහලක් නම් කලරම් තමයි.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 832 434. සීතා හදවත් දිනු හිතවත් කම.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මන්නම් හිතන්නේ නැහැ සර්.
12: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ඔලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාගාරය ඇති වූ ගැටුමේදී හිරැඳවියන් නිලධාරීන්ට පහර දීම සඳහා යොදාගත් බව සැලකෙන තියුණු ආයුධ තොගයක් හමු වී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බන්ධනාගාරය තුළ සිදු කරන විමර්ශනවලදී පොලුමුකුරු දහසකට අධික ප්‍රමාණයක් එහිදී හමු වුණා. තියුණු ආයුධ රැසක් හා යකඩ පුළු තොගයක්ද ඒ අතරට අයත් බවයි පොලිසිය පැවසුවේ. ගැටුම අතරතුර රැඳවියන් බන්ධනාගාර මුළු තැන්ගේ කඩා එහි තිබූ තියුණු ආයුධ ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ රැඳවියන් හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගැටුම සිදුවන අවස්ථාවේදී බන්ධනාගාරයේ සිටි රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද නියමිතයි. ගැටුමට සම්බන්ධ රැඳවියන් පිළිබඳ තොරතුරු විමර්ශන නිලධාරීන්ට වාර්තා වෙමින් පවතිනවා. එම රැඳවියන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතයි. විධායකයේ විසින් අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහතරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වමින්.
2: මේක ආඥාදායක පාලනයක්. දැන් මේ රජයට මේ කුණුණු තුනක් වැඩක් නැහැ. නිදහස් මාධ්‍යත් වැඩක් නැහැ. අපි පැහැදිලිවම කියනවා සිවිල් සමාජයත් තව වැදගත් කුරුණ. ක්‍රමක්‍රමයෙන් විධායකයේ ආධිපත්‍ය, විධායකයේ බලය ප්‍රසාරණය කරමින්, පුළුල් කරමින් ව්‍යවස්ථා දායකයක් මර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම අධිකරණයට බලපෑම් කරනවා. ඒක තමයි ඉතාමත්ම භයංකාර අධිකරණයට බලපෑම් කිරීම. මේ මොහොත වෙන විට අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවන් ගණනාවක් පත් කරලා නැහැ. ඒ වගේම යෝජනා කරනවා අභියාචනාධිකරණයේ ගරු මිනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුවන්ගේ වයස 65 සිට 67 කරා. බරපතල ප්‍රශ්නයක්.
1: ආණ්ඩුව පට අරුමනක් සහිතව මිනිසුරුවරුන්ගේ වයස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ.
3: මේ කරන්න හදන්නේ මොකද්ද? මෙතන ඉඳලා මේගොල්ලෝන්ට ඕනේ නැති කට්ටිය විශ්‍රාම වෙනකන් ඉඳලා මේක වැඩි කරනවා. වැඩි කරලා මේ කරන්න හදන එක මොකද්ද? විරුද්ධ පක්ෂ මිනිස්සුන්ව හිරේ දානවා.
1: අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙනු ලබන්නේ පුළුල් අරමුණක් සහිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.
4: මං හිතන්නේ විශ්වාස භංගයක ජයග්‍රහණයට එහා ගිය අරමුණක් තියෙනවා. මොකද මේ වෙලාවේ අපි විශ්වාස භංගයක් ගේන්නේ අපිට පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රී ධුර ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් නැතුව නෙමෙයි. හැබැයි රට තුළ දැවැන්ත ජනමතයක් මේ මීගමුව බන්ධනාගාර සිද්ධියත් මුල් කරගෙන ඇති වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රජයට බලපෑමක් කරන්න, අධිකරණ ඇමතිවරයට බලපෑමක් කරන්න, මේ පිළිබඳව තවදුරටත් ජනතාව තුළ අවධානය යොමු කරන්න විශ්වාස භංගයක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම දේශපාලනික වශයෙන් හොඳ උපක්‍රමයක් කියලා.
1: විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව පරාජය කළ හැකි බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
5: විපක්ෂයේ කියන ඉදිරි විශ්වාස භංගයක් දුන්නු විදිහට අයින් වෙනවා එහෙම නැහැ. මේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක්. ඒ ශක්තිමත් වෙන්නේ ජනතාව අපි රකින්න නිසා, ජනතාවාදී නිසා. බිමට ගියාට පස්සේ කාටද ඇත්ත ජනබලයේ තියෙන කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ජනතා විශ්වාසය බිඳ හෙළපු කිසිඳු වගකින් විරහිත ක්‍රියාවලියක් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝගේ විශ්වාස භංගයේ එක පයින් අපිට පරාජය කරන්න පුළුවන්.
1: යම් අයෙකුට උණුරෝග තත්ත්වයක් ඇති වුවොත් වෛද්‍යවරයා හමුවන තෙක් පැරසිටමෝල් වර්ගය ඖෂධ පමණක් භාවිත කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය දැනුම් දී සිටිනවා. ඒ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ විවේක ගැනීමට වඩා වැදගත් බවයි.
6: ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිස රදය, වමනේ ඔක්කාරය, බඩ රිදුම වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉස්සෙල්ලාම තමන්ට තියෙන ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා කොහොමටත් උණ තියෙනවා නම් තමන්ගේ පුරුදු රාජකාරී වලින් අයින් වෙලා ඇඳ විවේකයේ ගත යුතුයි. වෛද්‍යවරයා හමු වෙනකන් නාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ විතරයි ගන්න පුළුවන්. ඊට අමතරව මේ රෝගය හැදුනහම ඕනම කෙනෙක් සතියක් සති දෙකක් විතර විවේකයෙන් සිටීම වැදගත්. ඉතින් පාසල් යන දරුවෙකුට හැදුනොත් ඔහුගේ ඉගෙනීමේ කටයුතු වලට

0: වෙන්න පුළුවන්.
1: අදමට රෝහල් රැස්සක
2: මෙරටින් වාර්තාාව ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා හෙළකොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට පසුගිය 10 වනදා දක්වා කාලය තුල මෙරටින් වාර්තාවේ ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67145. දිවිනපුරා ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් වාර්තා වුණා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සැලකිය යුතු ප්‍රමාණයකට ඩෙංගු වැළඳී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ පවසනවා. ඒ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ රෝහල් ධාරිතා ඉක්මවා රෝගීන් වාර්තා වී ඇති බවයි.
1: අද වෙනට රෝහල් රැසක වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගිහින් තිබෙනවා. එක ඇඳක රෝගීන් 4-5 දෙනා ඉන්නවා. රෝහල් වල බිම ලෙඩ්ඩු ඉන්නවා. රෝගීන්ට සේලයින් එකක් දෙන්න සේලයින් කණු නැතුව සමහර බිත්ති වලට ඇන ගහලා තමයි අද සේලයින් දෙන තත්ත්වයක් තිබෙන්නේ. සමහර රෝහල් වල ඩෙංගු සඳහා වන ඇන්ටිජන් පරීක්ෂණය කරගන්න බැරි වෙලා තිබෙනවා. මේ පරීක්ෂණය පිටින් කරන රුපියල් 1200ක් 1500ක් 2000ක් වගේ මුදලක් යනවා. සමහර රෝහල් වල මූලික රුධිර පරීක්ෂණ වාර්තා ගැන විශ්වාසයෙන් නැති නිසා තව මුදලක් ගෙවල එක පෞද්ගලිකාංශයෙන් කරගන්න වෙලා තිබෙනවා. ඒ වගේම තමයි රෝහල් පද්ධතිය ඇතුලේ සමහර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ නොමැති වීම නිසා රෝගීන් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඉතා අඩු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විශාල ධාරිතාවකින් යුතු රෝගීන් ප්‍රමාණයකට අඩු කාලයකදී වෛද්‍ය ප්‍රතිකාර කරන්න වීම නිසා අද වන විට මොකද වෙලා තිබෙන්නේ? සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සැලකිත ප්‍රමාණයක් ඩෙංගු රෝගයේ ගුදුරුබවට පත් වෙලා තිබෙනවා.
2: පවතින වියලී කාලුකුණේ හමුවේ ජලාශවල පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අධ්‍යක්ෂ HMPST හේරස් සඳහන් කළේ මහකන්නේ වගා කටයුතු සඳහා පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වනු ඇති බවයි.
3: ප්‍රධාන ජලාශය 80% ගබඩා කරගත හැකි මුළු ජල ප්‍රමාණයෙන් 48% ප්‍රමාණයක් මෙවනට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. යලකන්නේ අවසාන අධියට පැමිණීම පවතින බැවින් ගබඩා කරගත හැකි ජල ප්‍රමාණය නිම ජලාශාශ්‍රිත වාරි ව්‍යාපාරවල වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වේ අපේක්ෂා කරන අතර විශේෂයෙන් එල් නිනෝ පූර්ව කතනය අනුව ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් එම කාල සීමාව සඳහා මෙම ජලාශ වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ජල ගැටලුවක් ඇති නොවේයි උපේ අපේක්ෂා කරනවා. මෙම පවතින ජල ප්‍රමාණය ඉතාමත් අරපිරිමි සුන්දායක ලෙස භාවිත කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
2: වාරිමාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමේ ගැටලු මතුවී ඇති බවයි ජාතික කුවිචන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ.
4: රුවාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරලා නැහැ කුඩා ව්‍යවසාය ඒව අවුරුදු 30-40කින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඒ වගේ වතුර වලන්නේ පොඩි ප්‍රමාණ. එතකොට එක කන්නක් අඩු ගානේ එක කන්නකින්වත් මේක වගා කරන්න බෑ. ඒ කියන්නේ වතුර මාදි ප්‍රමාණවත් ජලය නැහැ. අර වැවේ අල්ලන වතුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය කරන නොකිරීම නිසා මඩ පිරීම නිසා ජලය දැන් තියෙන්නේ 100ක් අල්ලනවා නම් 160ක් ජල ධාරිතාව පහත වැටෙනවා. එතකොට ඒක එල්නිනෝද? නෑ එල්නිනෝ තත්ත්වයක් නෙමෙයි. මේ හිටන් ඉන්න ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න ලේසියනේ. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබ්බ සියලු ආයතන වලින් මේක අතීතයේ පටන් වැඩ කරලා නැහැ.
2: ලබන මාසයේදී වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කාර්යය නියුතු කාලුගුණ විද්‍යාඥ ශ්‍රීමල් හේරස් සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ බස්නාහිර සහ දකුණු පළාත්වලට වැසි ඇති විය හැකි බවයි.
5: එල් නිනෝ තත්ත්වයේ දුර්වල මට්ටමක තමයි තාමත් පවතින්නේ. නොවැම්බර් මාසයේ 2027 ජනවාරි දක්වා කාලය තුර තා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ 163ක සම්භාවිතාවක් තියෙනවා කියලා ඒ කියන්නේ ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලයේ පරිපාලන ආයතනය මගිනුත් කියලා තියෙනවා. නැත්නම් ජූලි මාසයේ සැලකුවම බස්නාහිර සහ දකුණු පළාත්වල සාමාන්‍ය තත්ත්වයක වැස්ස ලැබෙයි. දිවින අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් තමයි බලාපොරොත්තු. අගෝස්තු මාසයේ ගත්තම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොඩක් අඩු වැසි ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් මාසයේ ගත්තම බස්නාහිර සහ දකුණු පළාත්වල සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වැසි ප්‍රමාණයකුත් ඒ වගේම සබරගම් පළාතේ සාමාන්‍ය තත්ත්වයකත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි අඩු තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
2: නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගෙන සිටි සමග ජනබලවේගය නියෝජනය කරන අම්බලංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ටාශය විසින් මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මතුගම නෑඹුඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ පසුරුවේ කණ්ඩායමක් විසින් වෙඩි තබා තිබුණේ T56 ගිනියවියක් භාවිත කරමින්. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ අතර සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හෝමු සමුද්‍ර සන්ධියලි වසා දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධියේ බහණ්ඩ සහ වාණිජ නෞකා රැසක් නැංගුරම්ලා ඇති බවයි. ඉරානයේ නිවේදනය කළේ හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමරිකාවේ බැදිහත්වීම අවසන් වන තෙක් කිසිදු යාත්‍රාවකට සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන බවයි. මෙතර ඉරානයේ සමග සාකච්ඡා ඉදිරියට කරගෙන යාම සඳහා ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ නායකත්වයෙන් උත්කණ්ඩායමක් ඕමානයේ සංචාරක නිරත වීමට නියමිතයි. සටන් විරාමය අවසන් වී ඇතත් ඉරානයේ ඉල්ලීම පරිදි අමෙරිකාව සාම සාකච්ඡාව සඳහා සහභාගී වන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ. මෙම සාකච්ඡාව සඳහා මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරනු ලබන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ජෝර්දානයයි. මෙතර තමන් ඝාතනය කිරීමේ සැලසුමක් ඉරානයට ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා. ඊශ්‍රායලය සහ අමෙරිකා ප්‍රහාරයෙන් මිය ගිය ඉරානයේ උත්තරීතර නායක අල් කමේනිගේ පුත්‍රයා වන වත්මන් උත්තරීතර නායක මොෂ්ටාබා කමේනිගේ ප්‍රකාශය කුපුටා දක්වමින්. මොෂ්ටාබා කමේනි සිය පියාගේ අවමංගල්‍ය අවසානයේදී නිවේදනයක් යොමු කරමින් ප්‍රකාශ කළේ තම පියාගේ අහිංසක රුධිරයට පළිගැනීම් ආරම්භ කරන බවයි. මෙතර ඊශ්‍රායලය සහ ලෙබනන් අතර ගැටුම් පාලනය සඳහා වන මීළඟ සාකච්ඡා රෝමේදී පැවැත්වීමට නියමිතයි. දෙදහස් විසියයි පාපන්දු ලෝක කුසලන තරගාවලියේ අර්ථ අවසන් පූර්ව වටේ නෝර්වේ සහ එංගලන්තය අතර තරගයෙන් එංගලන්තේ ජයගනු ලැබුවා. ඒ ගෝල 2-1 ලෙසයි. අර්ධ අවසන් පූර්ව වටේ අවසන් තරගය අද ආජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගයේ ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සමග තරග වැදීමට නියමිතව තිබෙනවා. පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය සහ ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. යලි සිරස්තල මේකමුව ගැටුමට යොදාගත් අවි ආයුධ සොයාගෙන ඩෙංගු සඳහා අවශ්‍ය ඖෂධ භාවිත නොකරන්නයි උපදෙස්. ගිනියවියක් සමග සජබේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට. ප්‍රදේශ කිහිපයකට අදත් උණුසුම් කාලගුණ තත්ත්වයක්. හෝමුස් යලි වසා දැමේ. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: FIFA World Cup එකේ final match එක දවසේ half time එකේ තියෙන mini concert එක ගැන මේ වෙද්දි මුළු ලෝකයක් කතා වෙනවා.
2: ඒ ගැන අහන්න හම්බ වෙන අලුත්ම news එක තමයි මේ mini concert එකේ Justin Bieber perform කරන එක.
1: Madonna, Shakira, BTS එක JB stage එක share කරනවා කියන්නේ මේක කලාතුරකින් connect දකින්න හම්බ වෙන next level concert එකක් වෙයි.
0: Talk of the town.
1: සැහෙන කාලෙකින්දම් බොලිවුඩ් වල නිවුස් මවන මූවි එකක් තමයි ෂාරුක් ඛාන්ගේ කිං මූවි එක.
2: මේ පාර අලුත්ම නිවුස් එක තමයි මුන්නබයි ෆිල්ම් එකේ සර්කිට් එකේ කැරක්ටර් එකෙන්.
1: එතකොට ගෝල්මාල් එකේ මාදවගේ කැරක්ටර් එකෙන් අපි හැමෝම හිනස්සපු අර්ෂද් වාර්සිත් කිං මූවි එකත් එක්ක ජොයින් වෙන එක.
3: ස්ක්‍රිප්ට් එක හපු ගමන්ම මට මේ ෆිල්ම් එක කරන්න ඕන කියලා හිතුණා. ඒ කියන්නේ මේක ඇක්ෂන් සීන්ස් විතරක් තියෙන මූවි එකක් නෙවෙයි. ස්ට්‍රොง ස්ටෝරි එකකුත් කැරක්ටර්ස් වලට දීලා තියෙනවා. ඒකින් හින්දා මම කැමැත්තෙන්ම ෆිල්ම් එකට ජොයින් වෙනවා.
2: එහෙම තමයි අර්ෂද් මීඩියා වලට කියලා තිබ්බේ.
1: මේ මූවි එකේ ෂාරුග්ගේ දුව සුහානා කානුත් මේන් කැරක්ටර් එකක් කරනවා. විලන් තමයි අභිෂේක් බච්චන්.
0: Talk of the town.

0: යන විදිහට දන් දුන්නොත් තමයි ඇති තරමට පිං හම්බ වෙන්නේ.
1: මහා අසද්දෘශ්‍ය දාන දෙන්න නෙමෙයි, අපිට පුළුවන් විදිහට දන් පැන් පූජා කරගන්න ඕනේ පිංගුතුනි. පිංගුතුන් තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නත් දාණය, දුස්සීල මිනිස්සෙකුට කැම ටිකක් දුන්නත් දාණය.
0: පිනක් කරන්න වෙලාවක් එනකම් බලන් ඉන්න එපා, ලැබෙන අවස්ථාවෙ පිනක් කරගන්න.
1: ඔබට මේ ජීවිතේ පිංගුතුන් පිං කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ සංසාරේ පිං කරලා නැහැ. ඒ මොකද බුදුරජාණන්සේ පෙන්නනවා, ඒ හැම දෙයකටම පින තමයි උපකාර වෙන්නේ කියනවා. අර පිං කරන්න තරම් සිතුවිලි පහළ වෙන්න පින ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා පිංගුතුනි.
0: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයා ගන්න අද උදැසන 7ට සියත හන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011-544-5000. NSBM හරිත සරසවිය, ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: කැපුවා නේද ඩබල් ඉර, ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලහමි.
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ, අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ,
6: ඕරාලහමි, වන් ඇන් ඔන්ලි සින්දු සියත.
3: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාප්කාරේ
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
3: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
8: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
3: ඒකනි මක්කලෝ.
8: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: Good morning, Dambala Ude Hatai Minati Dakai.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියතේෆ්එම් බණමඩුව ඉරිදා උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නේ මේ උතුම් ධර්ම දේශනාව ඔබ හැම දිනාටම ඒ උතුම් ධර්මාබෝධය පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවද ඇති කරගෙනයි. පින්වතුනි, අපි හැම දිනාටම සුවිශේෂී ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබිලා මුණගැහිලා තියෙනවා. පින්වතුනි, මොකක්ද මේ දුර්ලභ සුවිශේෂ අවස්ථාව අපට මුණගැහිලා තියෙන? පින්වතුනි, අපි හැම දිනාටම මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, මේ මනුෂ්‍ය ආත්ම භාවය කියන දේ ඉතාම අතිශයින්ම දුර්ලභයි කියනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන උදවිය විදිහට අපි දන්නවා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සංසාරගත ලෝක සත්වයාගේ සතර අපාය කියන හරියට මහ ගෙදර වගේ කියනවා. ඒ මොකද මේ ලෝක සත්වය පින්වතුනි මොන මොන උපතක ගිහිල්ලා ඉපදුනත් නැවත නැවත අර යම්කිසි පුද්ගලෙක් තමන්ගේ මහ ගෙදරට යනවා වගේ නැවත නැවත සතර අපාය කරාම ගමන් කරනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක සත්වය මේ සංසාර ගමනේ වැඩිම කාලයක් ගත කරන්නේ මේ සතර අපායයි කියලා පෙන්වලා දෙනවා. එතකොට පින්වතුනි, මේ සතර අපායේ උපදින මේ සත්වයෙක්, මේ සතර අපායේ මහා ගෙදර කරගෙන වාසය කරන සත්වයෙක් පින්වතුනි මනුස්ස ලෝකයක උපදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ පින්වතුන් අහලා ඇති, භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා අර කණ කැස් බෑවා විය සිදුරෙන් අහස බලන උපමාව. එතකොට පින්වතුනි, ඒ වගේ සිද්ධියක් වෙන්නට තියෙන සම්භාවිතාව, ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන්නට තියෙන සම්භාවිතාව ඉතාම අඩුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අර කණ කැස්බෑවා විය සිදුරකින් අහස බලනවා වගේ දෙයක් පින්වතුනි, ඒක ඉතාම දුර්ලභ දෙයක්. හැබැයි පින්වතුනි, ඒක නිතර නිතර වෙන්නට පුළුවන් කියනවා. හැබැයි පින්වතුනි, මේ සතර අපාය ඉපදිච්ච සත්වයෙක් ඒ සතර අපායෙන් මිදිලා නැවත මනුස්ස ලෝකයක ඉපදෙනවා කියන එක පින්වතුනි, ඒක අර විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒක අර දේ එච්චර දුර්ලභ වුණත් පින්වතුනි, ඒ දේ වෙන්න පුළුවන් කියනවා. නමුත් මේ සතර අපාය ඉපදිච්ච මේ සත්වයෙක් මේ මනුස්ස ලෝකෙක උපදිනවා කියන එක පින්වතුනි, ඒ වගේවත් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ තරම් පින්වතුනි මේ මනුස්ස ආත්ම භාවයක් ලබනවා කියන කාරණාව ඉතාම දුර්ලභ වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. ඊටත් වඩා දුර්ලභ දෙය තමයි පින්වතුනි මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා, ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු කාලයක, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු රටක, ඒ ප්‍රඥාවත් එක්ක ඒ වගේ දේශයක උපදිනවා කියන දේ පින්වතුනි ඊටත් වඩා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල පින්වතුනි එකම එක අවස්ථාවක් තියෙන්නේ කියනවා. හැබැයි වැඩිපුරම අවස්ථා තියෙනවා කියනවා. ඒ අවස්ථා එකකදීවත් මේ ධර්මයේ හැසිරෙන්න බෑ කියනවා. ඒ දෙයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෙන්නලා දෙන අක්කන කියලා. මොකක්ද මේ අක්කන කියලා කියන්නේ පින්වතුනි? අක්කන කියන්නේ අවස්ථාව නැති බව. මේ ලෝකයේ වැඩිපුරම තියෙන්නේ අවස්ථාව නැති බවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මොකක්ද පින්වතුනි මේ අවස්ථාව නැති බව කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේට මේ බුදුරු පින්වතුනි කලාතුරකින් පහළ වෙන්නේ. දුර්ලභමයි මේ ලෝකේට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පින්වතුනි මේ ලෝකේට මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ දුර්ලභ වූ ඒ නිවන පිණිස උපකාරී වන කෙලෙස් සංසිඳවන්ට උපකාර වන ධර්මයක් දේශනා කරපු කාලයක. ඒ කියන්නේ පින්වතුනි මේ කාලේ මේ බුදු කෙනෙක් නැති වුණත් ඒ බුදු කෙනෙක් බීට අවුරුදු 2500කට කලින් පහළ වෙලා දේශනා කරපු ධර්මයේ පින්වතුනි අදටත් මේ ලෝකයේ තුල මේ රටවල් තුල පින්වතුනි පවතිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා ඒ දේශනා කරපු ධර්මයක් තියෙන කාලයක පින්වතුනි පුද්ගලයෙක් ගිහිලා උපදිනවා කියනවා. මේ නිරේ පින්වතුනි අවස්ථාව නැහැ කියනවා. ඒ කෙනාට අවස්ථාව නැහැ කියනවා. ඒ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඒක අවස්ථාව නෙමෙයි කියන බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නන අක්කණයක් කියලා. ඒ මොකද දැන් බලන්න පින්වතුනි මේ බුදු කෙනෙක් පහළ වුණත් ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරත් පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් ගිහිලා සතර අපාය නම් එහෙම නැත්නම් නිරේ නම් ඉපදලා තියෙන පින්වතුනි ඒ කෙනාට මේ බුද්ධ ශාසනේ පිළිසන්න ලබා ගන්නට බැහැ පින්වතුනි. පිළිසන්න ලබා ගන්නට බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඊම් බඹසර වාසය කරන්නට නොකාලයක් කියනවා. ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ අර විදිහට පිරිනිවීම පිණිස උපකාරී වන ධර්මයක් දේශනා කරනවා කියනවා. ඒ වගේ කාලයක පින්වතුනි යමෙක් ගිහිල්ලා උපදිනවා තිරිසන් යෝනියේ තිරිසන් සතෙක් වෙලා පින්වතුනි ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒක මේ නොකාලයයි කියනවා. ඒක අක්කණේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙනකොට යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා
මේ බුදුරජාණන් මේ කාරණා විස්තර කරලා පෙන්වන්නේ පින්වතුන් මේ මනුස්ස ආත්ම භාවී එහෙම නැත්තම් මේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඉන්නකොට ඒ බුදුරජාණන් ධර්මයේ දේශනා කරලා තියෙනකොට මිනිස්සේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි සත්වයෙක් මේ මනුස්ස ලෝකයට පැමිණීමේ මේ දුර්ලභ භාවය ගැනයි පින්වතුන් බුදුරජාණන් පෙන්වලා දෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා මේ සත්වයේ ගිහිල්ලා පින්වතුනි ප්‍රේත විශේෂය උපදිනවා කියනවා. මේ බුදු කෙනෙක් මේ ලෝකෙ තුල පහළ වෙලා ධර්මය දේශනා කරලා තියෙන කාලයක ඒ කෙනාටත් අවස්ථාව නැහැ කියනවා පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් පෙන්නනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනකොට මේ යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා උපදිනවා කියනවා, මේ සත්වයෙක් ගිහිල්ලා උපදිනවා කියනවා පින්වතුනි. අතිශයින් මිලේච්ච වූ අඥාන ප්‍රත්‍යන්ත දේශයක. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකෙ හැම රටක්ම මේ වගේ රටවල් නෙමෙයි. දැන් මේ ශ්‍රී ලංකාව කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු ධර්මද්වීපයක්. එතකොට පින්වතුනි මේ ආසියාව තුල පවා මේ යම්කිසි සීමිත රටවල් කීපයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු. හැබැයි පින්වතුනි මේ රට එහෙම වුණා කියලා මේ ලෝකෙ තියෙන හැම රටක්ම මෙහෙම නැහැ. මේ පින්වතුනි දකින්න ඇති මේ යුගයේ පවා පින්වතුනි මේ අතිශයින් මේ මිලෙච්ච රටවල් කොච්චර මේ ලෝකෙ තියෙනවද කියලා. එතකොට මිලෙච්ච රටක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම්කිසි කෙනෙක් මේ ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කළ තියෙන කාලයකත් පින්වතුනි යමෙක් ගිහිල්ලා අර අතිශයින් මිලෙච්ච වූ ප්‍රත්‍යන්ත දේශයක. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ලෝකෙ රටවල් තියෙනවනේ මේ වර්තමානයේ පවා විවිධාකාර යුද්ධ තියෙනනේ. මැද පෙරදිග රටවල් තියෙනවා, අරාබි රටවල් තියෙනවා. පින්වතුනි අතිශයින් මිලෙච්චව මිනිසුන් ඉන්න අතිශයින් මිලෙච්ච විදිහට යුදවදින රටවල් මේ ලෝකෙ තියෙනවා නේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ වගේ රටක ඉපදෙන්නේ නැතුව පින්වතුනි ඒ වගේ රටක ඉපදුනොත් ඔබට මේ ධර්මයේ පහස ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවස්ථාව නෙමෙයි කියනවා. ඒක අවස්ථාව අහිමි වීමක් කියනවා. ඒක අක්කනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් උපදිනවා කියන මධ්‍ය මණ්ඩලී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිහිටවූ රටක උපදිනවා කියනවා පින්වතුනි මිත්‍යා දෘෂ්ටික පවුලක. ඒ කියන්නේ ධර්මයක් විශ්වාස කරන්නේ නැහැ. දුන් දේ විපාක ඇත. ඒ කියන දේවල් පින්වතුනි දසවස්තුක සම්මාදිට්ඨියවත් නැතුව මිත්‍යා දෘෂ්ටික වෙලා උපදිනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පවා පින්වතුනි මේ ලෝකේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තුල පහළ වෙනකොට පින්වතුනි මේ බෞද්ධයෝ කියලා පිරිසක් මේ ලෝකේ හිටියේ නැහැ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ ධර්මයේ දේශනා කරලා තියෙනකොටත් යම්කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික පවුලක නම් ඉපදෙලා තියෙන්නේ. දැන් ඔබ මේ බෞද්ධයෙක් නිසා වේවා ඔබ මේ බණපදේ හරි පින්වතුනි ශ්‍රවණය කරනවා වෙන්නට පුළුවන්. එතකොට මේ ධර්මය අපි දන්නවා පින්වතුනි මේ ජීවිතයක් නිවෙන්නට මේ ධර්මය කොච්චර උපකාර වෙනවද කියලා. හැබැයි පින්වතුනි ඔබ මේ රටේම වෙනත් ලබ්ධිකයෙක් වෙලා ඉපදුනොත් පින්වතුනි ඔබට මේ ධර්මයේ පහස ලැබෙන්නේ නැහැ. ඔබට මේ ධර්මයේ වටිනාකම ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඔබ පිළිපදින්නේ වෙන ආගමක් නිසා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයට පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් ඒ ධර්මයේ දේශනා කළ තිබ්බත් ඒ පුද්ගලයා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ඒ අවබෝධ කරන්ට පුළුවන් ඒ ධර්මයේ පිහිටපු රටක වුණත් පින්වතුනි ඉපදිලා ඒ මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනොත් පින්වතුනි ඒ කෙනාට අවස්ථාව නැහැ කියලා නිවන් මාග හැසිරෙන්නට නොකාලයයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවත් පෙන්නවා පින්වතුනි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ වගේම මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියනවා. ඒ ධර්මයක් දේශනා කළා තියනවා කියනවා. එතකොට මේ පුද්ගලයෙක් ගිහිල්ලා පින්වතුනි උපදිනවා කියනවා ප්‍රඥාව නැතුව. දැන් ඔබ කල්පනා කරලා මේ ප්‍රඥාව පින්වතුනි අපිට ධර්මාබෝධයේ පිණිස බොහෝසෙන් උපකාර වෙන විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ කාටද පින්වතුනි පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤන්තස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයටයි කියනවා, ප්‍රඥාව නැති කෙනාට නොවේ කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච රටක ඒ ධර්මයේ දේශනා කළ ඒ ධර්මයේ පිහිටපු රටක වුණත් පින්වතුනි යමෙක් ගිහිලා ප්‍රඥාව නැතුව ඉපදුනොත් ඒ කෙනාට ඒත් අවස්ථාව මග අරුණා වෙනවා කියනවා පින්වතුනි. දැන් බලන්න මේ ඔබ මෙතන මේ බුදුරජාණන් මේ කාරණාවෙන් කාරණාව පින්වතුනි පෙන්නලා දෙන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස් ලෝකයට පැමිණීමේ පින්වතුනි තියෙන වටිනාකම, එහි තියෙන දුර්ලභ බව. බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකයට තව කාරණාවක් පෙන්නලා දෙනවා. මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. මේ පුද්ගලයා ගිහිලා උපදිනවා කියනවා ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ පිහිටපු රටක ප්‍රඥාවන්තයෙක් වෙලා ඉපදෙනවා. හැබැයි පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒකත් අවස්ථාව නෙමෙයි කියනවා. නිවන් මැග
නිවන් මග හැසිරෙන නොකාලයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වතුනි. ඒ කාරණාව දැන් බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණා කිහිපයක්ම පින්වතුනි. ඒ නොකාලය කියලා, ඒ කියන්නේ අක්කණය කියලා, ඒ කියන්නේ අවස්ථාව නැති බව කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකයේ තුල වැඩිපුරම තියෙන්නේ අවස්ථාව නැති බව. ඇයි මේ කාරණා එකින් එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ? අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකයේ තුල නිවන් මග හැසිරෙන්නට බඹසර වාසය කරන්නට තියෙන්නේ එකම එක අවස්ථාවයි කියනවා. ඒ මොකක්ද ඒ අවස්ථාව? පින්වතුනි ඔබත් මමත් ඒ අවස්ථාව දැනටමත් ලැබපු මහා පින්වත් උදවිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේට සතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ පිරිනිවීම පිණිස උපකාරී වන ධර්මයට දෙසනු ලබයි කියනවා. ඒ වගේ කාලයක යම් කිසි පුද්ගලයෙක් ඒ ප්‍රඥාවත් එක්ක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු රටක අවබෝධ කරන්ට පරිසරය හැදිච්ච රටක පින්වතුනි උපදිනවා කියනවා. මෙන්න මේක තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකයේ තුල තියෙන එකම එක අවස්ථාව මෙන්න මේ නිවන් මග හැසිරෙන්නට, නිවන් මග වාසය කරන්නට. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි තමන්ගේ ජීවිතය තුළින්ම අපිට මේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද පින්වතුනි ලැබිලා තියෙන්නේ. දැන් මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක පින්වතුනි අදට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල නැතත් ඒ බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරපු පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ අදරත් පින්වතුනි මේ ලෝකයේ තුල පවතින කාලයක්. එතකොට මේ රට කියන්නේ පින්වතුනි මේ ශ්‍රී ලංකාව කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මැනවින් පිහිටපු ඒ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ ධර්මද්වීපය පින්වතුනි. එතකොට ඒ ධර්මයේ තියෙනකොට ඒ ධර්මද්වීපය තුල පින්වතුනි ඔබත් මමත් අපි හැමදෙනාම ඒ රට තුල ඉපදුනා. එතකොට ඔබ මේ ධර්මයේ මේ මොහොත ශ්‍රවණය කරනවා නම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න යම්කිසි ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒ මොකද ප්‍රඥාව නැති කෙනෙක් පින්වතුනි මේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ කියලා ඒ කෙනාගේ මනසට ඉන්නේ නැහැ නේ. එතකොට ඔබ බෞද්ධයෙක් වේවා බෞද්ධයෙක් නොවේවා පින්වතුනි එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න යම්කිසි ප්‍රඥාවක් එක්ක තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණයට පැමිණිලා තියෙන්නේ. එතකොට ඔබ පින්වතුනි මේ බණපදේ හරි ශ්‍රවණය කරනවා නම් ඔබට යම්තාක් හෝ වේවා ප්‍රඥාවක් තියෙන අපි මේ කතා කරන ෂණය ලැබපු කෙනෙක් පින්වතුනි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඔබගේ ජීවිතය තුළින්ම පින්වතුනි ඔබත් මමත් අපි හැමදෙනාම මේ ලබලා තියෙන මේ දුර්ලභ අවස්ථාවේ වටිනාකම දැන් බලන්න පින්වතුනි අර හැම උපතක්ම පහු කරගෙන පින්වතුනි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි පින්වතුනි මේ ජීවිතේදී මේ බුදුරජාණන්සේගේ ධර්මය අවබෝධ කරන්නට මහන්සි ගත්තේ නැත්නම් පින්වතුනි ඒ වගේ උපත්වල තමයි පින්වතුනි අපිට මේ සංසාර ගමනම ගත කරන්න වෙන්නේ. කවමදාක මේ සංසාරෙන් නිදෙන්නට මිදෙන්ට අවස්ථාව ලැබෙයිද කියන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ෂණය ලැබිච්ච වෙලාවේ මේ ෂණයෙන් ප්‍රයෝජන ගන්නට මහන්සි ගන්නට කියනවා පින්වතුනි. ඒ ෂණය අහිමි කරගත්ත පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සතර අපායට වැටිලා බොහෝ දුක් විඳිනවා කියනවා පින්වතුනි. හරියට අර වෙලදාම වරද්දගත්ත වෙලෙන්දෙක් වගේ මහා දුකකටපත් වෙනවා. මේ සසර ගමනට වැටිලා ඒ කෙනා බොහෝ සෙයින් සෝක කරනවා දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. අන්න ඒ නිසා මෙන්න මේ ෂණේ අහිමි කරගන්න එපා කියලා ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි මොකක්ද කරන්න ඕනේ? පින්වතුනි අපි හැමදිනාට මේ වෙනකොටත් අපි හැමදිනාට මේ දුර්ලභ අවස්ථාව මුණ ගැහිලා තියෙනවා. එතකොට දැනටමත් අපි මේ අවස්ථාව තුල ඉන්නේ. දැනටමත් ෂණ සම්පත්තිය ලැබලා තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකයේ ධර්මයේ දේශනා කළ තියෙන කාලෙක ඔබත් මමත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා යම් කිසි ප්‍රඥාවක් එක්ක පින්වතුනි මේ වෙනකොටත් මේ මනුස්ස ලෝකය තුල වාසය කරනවා. එතකොට දැන් මෙතනින් පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ෂණය අහිමි කරගන්න හොඳ නැහැ. ඒ ලැබිච්ච ෂණයෙන් පින්වතුනි අපි හැමදෙනාම අප්‍රමාදී බවට පැමිණිලා අපි හැමදෙනාම පින්වතුනි ජීවිතේට පින් කුසල් දහම් එකතෝර ගන්න මහන්සි ගන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි මේ ලෝක සත්‍ය මහන්සි ගන්න ඕනේ කියන පින් කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පින කියන දෙයට පින්වතුනි බය වෙන්න එපා කියනවා. මේ පින් කරන්ට අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලම පෙන්වලා දෙනවා මේ පිනට බය වෙන්න එපා කියලා. නමුත් පින්වතුනි මේ වර්තමානයේ පවා සමහරක් මේ උදවිය මේ පිනට ඔබ කල්පනා කරලා බලන්න ඔබ බලන්න පින්වතුනි මේ සමාජය තුල මේ පිනට මිනිස්සු කොච්චර ගරහනවද කියලා නේ. මේ පින් කරන්න ඕනේ නැහැ නේ. සමහර කොද කියන පින් කරන්න ඕනේ නැහැ බණ භාවනා විතරයි කරන්න ඕනේ කියලා නේ පින්වතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින් කරන්න බය වෙන්න එපා කියනවා. පින් කරන්න මහන්සි ගන්න ඕනේ කියනවා. එතකොට පින්වතුනි ඒ පිනත් එක්ක තමයි අපේ ජීවිතයේ ඒ අප්‍රමාදී බව කරා ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යමෙක් පින්වතුනි පින් කරනවා කියන්නේ ඒක න තමන්ගේ ජීවිතය තුළ
ඒ පුුණ්‍ය නිධානයක් තැන්පත් කරගත්ත වගේ කියනවා. ඇයි මේ බුදුරජාන්සේ පුුණ්‍ය නිධානයක් කියලා පෙන්නල දෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩසිටින සමයේ මේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත මේ තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් මේ සැවැත් නුවර තමන්ගේ ඒ නිවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කරමින් සිටිනවා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න රජ්ජුරුවෝ මේ පුද්ගලයාට රාජපුරුෂයෙක් අතේ පණිවිඩයක් කියනවා, වහාම රාජමාලිගාවට පැමිණෙන්නට කියලා. එතකොට මේ පුද්ගලයා දැන් මේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානි පූජා කරමින් තමයි සිටින්නේ. එතකොට මේ රාජපුරුෂයා පණිවිඩය අරගෙන ආවට පස්සේ මේ පුද්ගලයා මේ රාජපුරුෂයාට කියනවා, මම මේ නිධානයක් තැන්පත් කරන ගමන් ඉන්නේ, මම මේ නිධානෙ තැන්පත් කරලා එන්නම් කියලා කිව්වා. එතකොට බලන්න මේ පුද්ගලයා පින්වතුනි මේ දන්පැන් පූජා කිරීම දැක්ක කුමක් විදිහටද? නිධානයක් තැන්පත් කර ගැනීම විදිහට. එතකොට මේ කාරණා බුදුරජාණන් වහන්සේට ඇහුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දානයේ අවසානයේ භුක්තානුමෝදනා විදිහට මේ නිධානයක් උපමා කරගෙන හරි ලස්සන දහම් පරියායක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිදින් නිදේති පුරිසෝ ගම්බීරේ ඔද කන්තිකි අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්තාය මේ භවිස්සතිති කියලා. පින්වතුනි මේ ගාථාවේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මට අවශ්‍යතාවයක් ඇති වුණොත් මාගේ ප්‍රයෝජනයට මේක හේතු වේවා කියලා මේ මිනිස්සු මේ පොළව හාරලා පොළව අභ්‍යන්තරයේ පින්වතුනි තමන්ගේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරනවා කියනවා. දැන් මේ අතීතයේ මිනිසු කරපු දෙයක් පින්වතුනි. එතකොට අතීතයේ මිනිසු තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න මොකද්ද කරන්නේ? ඒ පොළව හාරනවා කියනවා, ජලය මතුවෙනකම් හාරලා ඒ පොළව අභ්‍යන්තරයේ ඒ තමන්ගේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරනවා කියනවා. ඒ ධනය නිධානයක් විදිහට තැන්පත් කරන්නේ කුමක් පිණිසද? පින්වතුනි මේ රජවරුන්ට යම් කිසි වස්තුවක් ගෙවලා රැකවරණය ලබන්නට වුණොත් ඒ ධනේ ප්‍රයෝජනය ගන්නට පුළුවන් කියනවා. ඒ කියන්නේ ඒ උදවිය ධනේ තැන්පත් කරන්නේ මොකටද? පස්සේ කාලයකදී මේ රජවරුන්ට ධනේ ගෙවලා මේ රැකවරණය ලබන්නට කියනවා. ඒ වගේම එහෙම නැත්තම් මේ හොරු අල්ලගෙන කරදර පීඩා කරනකොට ඒ හොරුන්ට ධනේ දීලා ඒ හොරුන්ගේ නිදහස් වෙන්නට කියනවා. එහෙම නැත්තම් දුර්භික්ෂයකට, එහෙම නැත්තම් තමන්ට ලෙඩ රෝගයකට පස්සේ කාලයකදී ගොදුරු වෙන්න සිද්ධ වුණොත් ඒ ධනය ගොඩට අරගෙන ඒ ධනය ප්‍රයෝජනයට ගන්නට කියලයි මිනිසු මේ පොළව හාරලා පොළව අභ්‍යන්තරයේ මේ ධනය නිධානයක් විදිහට තැන්පත් කරන්න කියනවා. දැන් පින්වතුනි වර්තමානයේ මේ විදිහට කරේ නැති වුණාට වර්තමානයේ ඔබත් තමන්ගේ ජීවිතය තුළ සමහර මේ විදිහේ නිධාන තැන්පත් කරනවා. තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්න ධනය තමන් එක්ක සේප්පුවක හරි නේ, බැංකුවක ස්ථාවර තැන්පතුවක් විදිහට හරි නේ, බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක හරි නේ, කොයි ආකාරකින් හරි පින්වතුනි තමන්ගේ ධනය ඒ පොළව හාරලා තැන්පත් කරේ නැත්නම් තමන්ගේ ඒ ධනය ආරක්ෂා කරගන්න මහන්සි ගන්නවා කුමක් පිණිසද? නේ, තමන්ට තමන්ගේ හදිස්සි අවශ්‍යතාවකදී ඒ ධනය ප්‍රයෝජනයට ගන්න කියලා. එතකොට ඒ විදිහට මේ අතීතයේ මිනිසු කරපු දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මොන විදිහට මේ නිදන් තැන්පත් කරත් පස්සේ කාලයකදී මේ නිදාණයේ පින්වතුනි තිබ්බ තැනින් වෙනස් වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් මේ ධනය නිධානය තැන්පත් කරපු පුද්ගලයාට මේ ධනය නිධානය තැන්පත් කරපු තැන අමතකලා යන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් පින්වතුනි මේ පොළොව අභ්‍යන්තරයේ ඉන්න යක්ෂයෝ හරි නාගයෝ හරි මේ ධනය මේ නිධානය තිබ්බ තැනින් වෙනස් කරන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් මේ ධනය නිධානය අරගෙන යන්න පුළුවන් කියනවා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කාලයකදී ඒකෙනා අකමැති මේ ධනයට උරුමකම් කියන පුද්ගලයෙක් මේ ධනය මේ නිධානය ඒකෙනාට හොරෙන් ගොඩට අරගෙන පරිහරණය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මොන ආකාරයකින් හරි මේ ධනේ නිධානේ විනාශ වෙලා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පින්වතුනි මේ මොන ආකාරයෙන් මේ ධනේ නිධානය මේ විනාශ නොවුනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතං විනස්සති කියනවා. පින්වතුනි මොකක්ද මේ කියන්නේ? කවමදාක හරි මේ ධනය, එහෙම නැත්නම් කවමදාක හරි තමන්ගේ ඒ පින ඉවර වුණොත් මේ හැමදේම නැසිලා වෙනසිලා යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාරණාව අපිට හරියම වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතං විනස්සති, කවමදාක හරි පින ඉවර වුණොත් පින්වතුනි මේ හැමදේම නැසිලා වෙනසිලා යනවා කියනවා. එතකොට මේ හැම දෙයකටම පින්වතුනි ඔබත් මමත් ඔබටත් මටත් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න, මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මේ මනුෂ්‍ය ජීවි ලෝකයට එන්න, එතකොට මේ ධනය ධන දාන්නේ මේ වගේ දේවල් ලබන්න පින්වතුනි මේ හැම දෙයකටම පින කියන දේ උපකාර වෙනවා. එතකොට හැම දෙයකම පින්වතුනි පසුබිම විදිහට පිළිහිටලා තියෙන්නේ මෙන්න මේ පින කියන දේ පින්වතුනි. එතකොට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් පින්වතුනි අපිට පිනක් නිසා. එතකොට පින්වතුනි මේ මනුෂ්‍ය ජීවිතේ භුක්ති විඳිනකොට අපි ඒ රැස් කරගත්ත
පිං පිංවතුනි ටික ටික ගෙවිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවමදාකරි මෙන්න මේ පින ගෙවිලා ගියොත් මේ හැමදේම පිංවතුනි නැසිලා වෙනසිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ දන් දෙනවා නම් පිංවතුනි සිල් රකින්නවා නම් හිත දමණය කරගෙන බණ භාවනා කරනවා නම් අන්න ඒක තමයි තමන්ගේ ජීවිත තුළ මනවින් තැම්පත් කරගත පුණ්‍ය නිදාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිං කරන්නට කියලා. එතකොට පිංවතුනි අපි කොහොමද පිං කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ ජීවිත තුළ පුණ්‍ය නිදාණය කොහොමද තැම්පත් කරගන්නේ කියනවා. කොහොමද ජීවිතය තුළ පුණ්‍ය නිදාණය තැම්පත් කරගන්නේ? පිංවතුනි දන් දෙන්නට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දෙන්නට කියනවා. එතකොට පිංවතුනි මේ දාණය කියලා කියන්නේ මේ මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කිරීම පමණක් නෙමෙයි. පිංවතුනි අසරණ මිනිස්සුෙකුට කෑම ටිකක් දුන්නත්, තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත්, පිංවතුනි අසරණ ළමයෙකුට ඉගෙන ගන්න උදව් කරත්, පිංවතුනි මේ හැමදේම මේ දානයක් කියන ගණයට තමයි වැටෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒ දාණයෙන් රැස් වෙන කුසලයේ පිංවතුනි ඒ කෙනාගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විතර තැම්පත් වෙනවා කියනවා. ඒක තමයි කියනවා මේ තමන්ගේ ජීවිත තුළ හරි විදිහට තැම්පත් කරගත්ත පුණ්‍ය නිදානය. මොකද අර බුදුරජාණන්සේ පෙන්නපු ආකාරයට පින්වතුන් අපිට වුණත් මේ ලෝකේ දැක්කහම මේ කාරණා පේනවා. මිනිස්සු පින්වතුන් කොච්චර ධනෙ එක් රැස් කර ගත්තත් පින්වතුනි ස්වාභාවික විපතක් ඇවිල්ලා හරි එහෙම නැත්නම් හොරු වරගෙන හරි පින්වතුනි මොනවා හරි දෙයකින් පින්වතුනි මේ ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි මේ දන් දීලා පින්වතුනි එහෙම නැත්තම් සිල් රැකලා නේ. එතකොට මේ සීලය කියන්නේ මොකක්ද? එතකොට ගිහි පින්වතුන් විදිහට අපේ පින්වතුන් මේ පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. ඔබ පින්වතුනි මේ පංචශීලයේ පිහිටලා කටයුතු කරනවා නම් මේ පංචශීල රකින්නවා නම් තමන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක තමන්ගේ ජීවිතේ විශාල රැකවරණයක් වගේම පින්වතුනි ඒයින් රැස් වෙන කුසලය තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විදිහට තැම්පත් වෙනවා කියනවා. නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යමෙක් මේ පංචශීල ආරක්ෂා කරනවා නම් පින්වතුනි ඒ කෙනාගේ ජීවිතයට මේ නිතර නිතර පින් වැඩෙන කුසල් ගංගා පින් ගංගා පහක් ගලනවා කියනවා පින්වතුනි. දැන් දන් දෙන්න ඔබට සමහර කට ධනිය අවශ්‍ය වෙයි නේ. හැබැයි පින්වතුනි ඔබට සිල් රකින්න ධනිය ඕනේද නේ? දැන් මේ දේවල් කරන්න ධනිය අවශ්‍ය නැහැ. අන්න පින්වතුනි පින් තමන්ගේ ජීවිත රැස් කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලැබිච්ච මිෂන සම්පත්තිය මේ ප්‍රයෝජනට ගන්නට කියනවා. දන් දෙන්න කියනවා නේ, සිල් රකින්නට කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිත දමණය කරගෙන බණ භාවනා කරන්නට කියනවා. පිංගතුනි යමෙක් බණ භාවනා කරනවා නම් ඒ කෙනාගේ තමන්ගේ ජීවිතයට අප්‍රමාණ කුසල් රැස් වෙනවා. ඒ හැම කුසලයක්ම පිංගතුනි තමන්ගේ ජීවිතයට තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදානයක් විදිහට තැන්පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පිංගතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් පිං රැස් කරගන්න ක්‍රම. කොහොමද පිං රැස් කරගන්නේ? අන්න දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයන්ටත්, ඒ වගේම යම්කිසි පුද්ගලයන්ටත්, ඒ වගේම දෙමාපියන්ටත්, ඒ වගේම වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත් දන් දීම, ගෞරව දැක්වීම ආදී කරනවා නම් පින්වතුනි ඒක තමයි කියනවා ඒ තමන්ගේ ජීවිතය තුළ ඒ නිවැරදි විදිහටම තැම්පත් කරගන්න පුණ්‍ය නිදාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද තමන්ගේ ජීවිතය තුළ ඒ පුණ්‍ය නිදාණ තැම්පත් කරගන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි දන් දෙන්නට කියනවා, සිල් රකින්නට කියනවා, ඒ වගේම හිත දමණය කරගෙන භාවනා කරන්නට කියනවා. ඒ වගේම පින්වතුනි යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා තමන් අර දාගැබ් වහන්සේලාට එහෙම නැත්නම් සෑයට බෝධියට ගරු සත්කාර කරනවා නම්, ඒ ගුණවත් සංඝයාට දන්පැන් පූජා කරනවා නම්, ගරු සත්කාර කරනවා නම්, ඒ විතරක් නෙමෙයි මේ ආගන්තුකයන්ට, පුද්ගලයන්ට, තමන්ගේ දෙමාපියන්ට, එහෙම නැත්නම් තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වේවා පින්වතුනි දන් දීම්, ගරු සත්කාර ආදිය කරනවා නම් අන්න ඒක තමයි කියනවා පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ තැම්පත් කරගත්ත නියම පුණ්‍ය නිදාණය කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ පුණ්‍ය නිදාණය පින්වතුනි මේ කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියනවා. දැන් අර අපි කලින් කතා කරමු නිදාන නේ. ඔබට ධනය තියෙනවා නම් ඔබ තුළ යම් කිසි බයක් ඇති වෙනවා මේ ධනෙ එක්ක හොරු ගනි, එහෙම නැත්නම් කාත් එක්ක හරි බෙදා ගන්නට වෙයි, මෙන්න මේ වගේ දෙයක් පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මේ මනවින් තමන්ගේ ජීවිතය තුළ තැම්පත් කරගත්ත පුණ්‍ය නිදාණය තව කාටවත් හොරකම් කරන්න බෑ කියනවා. තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නට බෑ කියනවා පින්වතුනි. මේ හැම දෙයක්ම අතහැරලා දාලා පරලෝකයට යන්නට සූදානම් වෙනකොට මෙන්න මේ පුණ්‍ය නිදාණය විතරමයි පින්වතුනි අරන් යන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් ඔබට මේ කාරණා වැටහෙනව නේද පින්වතුනි? දැන් අපි කොච්චර ධනෙ රැස් කරගත්තත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දේශනා කරනවා මේ නිදාන හතරක් ගැන. මොනවද මේ නිදාන හතර? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දේශනා කරනවා පින්වතුනි නිදාන වර්ගයක් තියෙනවා. ඒ නිදාන වලට කියනවා තාවර නිදාන. ඒ තාවර නිදාන කියන්නේ අපි මේ පින්වතුනි මේ ගෙවල් දොරවල්,
මේ ඉඩකඩන් වගේ මේ ස්ථාවර දේවල්. එතකොට මේ දේවල් එහෙට මෙහෙට කරන්න බෑ. මේ දේවල් ස්ථාවර දේවල්. එතකොට පින්වතුනි මේ දේවල් ඔබගේ ජීවිතය තුළ ඔබ ගොඩ නගාගත්ත ඒ යම්කිසි නිදානයක් කියේක. එතකොට ඒක මේ තාවර නිදානයක් කියලා පෙන්වලා දෙනවා. එතකොට ඒක ස්ථාවර දෙයක්. ඒ වගේම තමයි පින්වතුනි තව නිදාන වර්ගයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ නිදානයට කියනවා ජංගම නිදාන කියනවා. ජංගම නිදාන කියන්නේ මේ යාන වාහන නේ. එහෙම නැත්නම් මේ තමන්ගේ දැසිදස්සෝ, තමන්ගේ මේ සේවක සේවිකාව, ඒ කියන්නේ මේ තවන්ට තමන්ට තැනකින් තව තැනකට අරගෙන යන්න පුළුවන් දේවල් තමයි පින්වතුනි මේ ජංගම නිදාන කියන්නේ. ඒ වගේම තමයි තව නිදානයක් තියෙනවා. ඒ නිදානෙට කියනවා අංග සම නිදාන කියලා. ඒ අංග සම නිදාන කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ ශාරීරියේ අංග හා සමානයි. එතකොට ඔබ මේ රැස් කරගත්ත පාසල් ගිහිල්ලා වේවා, විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වේවා පින්වතුනි, යම්කිසි කර්මාන්තයක් ගැන වේවා, තමන්ට යම්කිසි ශිල්පයක් ගැන දැනුමක් තියෙනවා නම් ඒක පින්වතුනි තමන්ගේ අංගය හා සමානයි. එතකොට පින්වතුනි ඒ දේ තව කාටවත් හොරකම් කරන්නත් බෑ. ඒ දේ තමන්ගේ අංගයේ ඇගේ තියෙන සමහරක් විට මේ ඇගේ අංග හා සමානයි කියලා බුදුරජාණන්සේ පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහේ නිදාන කීපයක් බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා. තාවර නිදාන, ජංගම නිදාන, මේ අංග සම නිදාන කියන මේ තමන්ගේ මේ දැනුම වගේ දේවල් පින්වතුනි. මේ හැමදේම තමන්ට මේ ජීවිතයේ පින්වතුනි යම්කිසි භෞතික දියුණුවක් කරා ගමන් කරන්නට ඔබට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. එතකොට ඔබ මේ දේවල් එක්රැස් කරගන්නටත් ඕනේ පින්වතුනි. දැන් ඔබ ගිහි ජීවිතයක් ගත කරනවා නම් ඔබට ගෙවල් දොරවල්, යාන වාහන, ඒ වගේ දේවල් ඔබ රැස් කරගන්න මහන්සි ගන්න එක හරි. එතකොට මේ භෞතික දියුණුවක් කරා යනවා වගේම පින්වතුනි තමන් අමතක කරන්න හොඳ නැහැ තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදාණය තැම්පත් කරගන්නට. පින් කරන්ට. ඒ මොකද පින්වතුනි මේ කතා කරපු හැම නිදාණයක්ම පින්වතුනි ඔබ මේ ලෝකෙන් පරගෙන පරලෝකයට යනකොට අරගෙන යනවද නැද්ද? ඔබට ඒ කිසිම දෙයක් පින්වතුනි ඔබට තාවර නිදාණවත්, ඔබගේ ඒ කියන්නේ ඔබගේ ඉඩම් කඩක්වත්, ඔබගේ යාන වාහනවත්, ඒ වගේම ඔබගේ පින්වතුනි ඔබ මේ ජීවිතේ එක්රැස් කරගත ශිල්පයක් ගැන වේවා, යම්කිසි භාෂාවක් ගැන වේවා, යම්කිසි දෙයක් ගැන වේවා පින්වතුනි ඔබට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඔබට ඒ දැනුම පින්වතුනි මේ ලෝකෙන් පරලෝකයට අරගෙන යන්නට බෑ. ඔබ පින්වතුනි කිසිම කෙනෙක් මේ ලෝකේ දැකලා තියෙනවද මේ මරණයට පත් වෙනකොට තමන් මේ ලෝකේ එක්රැස් කරගත්ත දේවල් පරලෝකයට අරගෙන යනවා නේ? මේ ලෝකේ පින්වතුනි අපි කිසිම කෙනෙක් දැකලා නැහැ.

රැකලා හිත දියුණු කරගෙන භාවනා කරලා එහෙම නැත්නම් අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ආකාරයට තමන්ගේ ජීවිතයට පිංගුතුනි පිං රැස් කරගත්තනම් ඒ තමන්ගේ ජීවිතය තුළ පුණ්‍ය නිදාණයක් විතර තැම්පත් කරගත්ත අන්න ඒ නිදාණයේ පිංගුතුනි තමන් එක්කම අනුව ඒ තමන් එක්ක පරලෝකයට ගමන් කරනවා කියනවා. පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පුණ්‍ය නිදාණය මේ ලෝක සත්වයන්ට එහෙම නැත්නම් මේ දෙවි මිනිසුන්ට මේ කැමැති හැම සම්පතක්ම ලබා දෙන්නට මෙන්න මේ පුණ්‍ය නිදාණයට පුළුවන් කියනවා. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේ ජීවිතේ කරන පින් ඒ හැම දෙයක්ම පින්වතුනි හේතු වෙනවා ඔබගේ ඊළඟ උපත තීරණය වෙන්නට. ඒ හැම දෙයක්ම හේතු කරගෙන තමයි ඔබගේ ඊළඟ උපත තීරණය වෙන්නේ පින්වතුනි. ඔබ දන් දෙනවා නම් දැන් බුදුරජාණන්සේ ධර්මයට අනුව පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒක නම් මරණින් මත්තේ කායබිදී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. නේ යම් කිසි කෙනෙක් සීල් රකින්නවා නම් යම් කිසි කෙනෙක් බණ භාවනා කරනවා නම් පින්වතුනි ඒක නම් මරණින් මත්තේ කායබිදී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. එතකොට පින්වතුනි ඒ අපි රැස් කරගත්ත ඒ පුණ්‍ය නිදාණය එහෙම නැත්නම් ඒ පින තමයි පින්වතුනි අපේ ඊළඟ උපත තීරණය කරගන්න ඒ විශාල වශයෙන් හේතුවක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ තමන් යම් කිසි සැපයකට කැමති නම් මේ සංසාර ගමනේ ඒ හැම සැපයක්ම ලබා දෙන්න පින්වතුනි මේන්න මේ පුණ්‍ය නිදාණයට හැකියාව ලැබෙනවා කියනවා පින්වතුනි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලස්සන රූපයක් ලබන්නත් එහෙම නැත්නම් මිහිරි ස්වරයක් ලබන්නත් මන අංගපක්ෂයෙන් යුතු ශරීරයක් ලබන්න කැමති නම් ඒ දේවල් ලබන්නත් ඒ වගේම ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේන්න මේ පුණ්‍ය නිදාණය හේතු වෙනවා කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි යම් කිසි පිනක් කරලා නේ අපි පින් කරනවා නම් අපි පින අවසානයේ යම් කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් මෙන්න මේ විදිහට පුණ්‍ය නිදාණේ තැම්පත් කරගෙන එහෙම නැත්නම් මේ විදිහට පින් කරලා පින්වතුනි යම් කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ හැමදේම ලබා දෙන්න ඒ පිනට හැකියාව තියෙනවා කියනවා පින්වතුනි. එතකොට ප්‍රාර්ථනා නොකර ඉන්නවා කියලා දෙයක්වත් අපි ප්‍රාර්ථනා නොකළ යුතුයි කියලා දෙයක්වත් නැහැ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරලා වේවා, දන් දීලා වේවා, සිල් රැකලා වේවා පින්වතුනි කුමක් හරි පිනක් කරලා නේ අපි අපේ ජීවිතය තුළ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න එක සාධාරණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍ර දේශනාව තුළ පින්වතුනි පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒ යමෙක් යම් කිසි දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, යම් කිසි ඒ සැපයකට ආස කරනවා නම් පින්වතුනි ඒ හැම සැපයක්ම ලබා දෙන්නට මෙන්න මේ මනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිදාණයට හැකියාව තියෙනවා කියනවා පින්වතුනි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාදේශීය රජකම් ලබන්නට එහෙම නැත්නම් ඒ වගේම අධිපති බව ලබන්නට එහෙම නැත්නම් ප්‍රිය මනාප වූ සක්විති සැප සම්පත් ලබන්නට දෙව්ලව දිව්‍ය රාජ සම්පත් ලබන්නට මේ හැම දෙයකටම මේ නිදාණේ හේතු වෙනවා කියනවා පින්වතුනි. දැන් බලන්න මෙන්න මේ මනුෂ්‍ය ජීවිතයේට පින්වතුනි මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පින හේතු වුණා වගේම පින්වතුනි ඒ පින පදනම් කරගෙන අපේ අනාගත සංසාර ගමන තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට පින් කරොත් පින්වතුනි ඒ කෙනාට දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, රජකම් හරි පින්වතුනි සක්විති රජකම් හරි එහෙම නැත්නම් දිව්‍ය රාජ්‍යයට රජකම් කියන්න පින්වතුනි සක්දෙවි රජ කම පවා ලබන්ට පින්වතුනි මෙන්න මේ පුණ්‍ය නිදාණේ ඒකාන්තයෙන්ම උපකාර වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණ යෝනිසෝ මනසිකාරියේ යෙදීම නිසා මේ විද්‍යා විමුක්ත වශයෙන් ලබන ඒ චිත්ත දියුණුව කරා යන්ටත් ඒ ಗುಣධර්ම කෙරෙහි සිතේ වසගය පවත්තන්ට මේ හැම දෙයකටම පුණ්‍ය නිදාණේ හේතු වෙනවා කියනවා. පින්වතුනි ඔබට පිනක් කරන්ට ඔබට ඔබ තුල ඒකාන්තයෙන්ම පිනක් තියෙන්න ඕනේ. එහෙම ඔබ තුල පිනක් නැත්තම් ඔබට පිනක් කරන්ට හිතෙන්නේ නැහැ. ඔබට පිනක් කරන්න හිතෙනවා නම් පින්වතුනි මේ හැම දෙයකටම ඔබට අර කල්යාණ මිත්‍ර සම්පත්තිය උපකාර වෙනවා වගේම තමන් ගැර නුවණින් විමසීමේ හැකියාව ඔබට ඒකාන්තයෙන්ම හේතු වෙනවා, උපකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ දේවල් එකතු වෙලා අර හිතේ කුසල් දහම් කෙරෙහි ඒ කැමැත්ත ඇති වෙන්නත් මෙන්න මේ පුණ්‍ය නිදාණේ උපකාර වෙනවා කියනවා. එතකොට ඔබට මේ ජීවිතයේ පින්වතුනි පින් කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ සංසාරයේ පින් කරලා නැහැ. ඒ මොකද බුදුරජාණන්සේ පෙන්නනවා ඒ හැම දෙයකටම පින තමයි උපකාර වෙන්නේ කියනවා. ඒ මොකද දැන් බෞද්ධ වෙච්ච පමණින් මේ සිංහල වෙච්ච පමණින් බෞද්ධ වෙච්ච පමණින් හැමෝම දන් දෙන්නේ නැහැ. හැම කෙනාටම දන් දෙන්න හිත නැමෙන්නේ නැහැ. හැබැයි බැලුවොත් පින්වතුනි බෞද්ධ. එතකොට මනුෂ ජීවිතයකුත් ලබලා පින්වතුනි. හැබැයි අර පින් කරන්න තරම් සිතුවිලි පහළවෙන්ට ඒ පින ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා පින්වතුනි. අන්න ඒ නිසයි බුදුරජාණන් දේශනා කරන්නේ අර කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණිලා ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මෙන්න මේ හැම දෙයක්ම කරගෙන යන්න මේ චිත්ත දියුණුව ලබන්න මේ කෙලෙස් සංසිඳවල දාන්න එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හිතෙන්ට පවා පින්වතුනි මෙන්න මේ චිත්තයන් පහළවෙන්ට එහෙම නැත්නම් මේ හැම දෙයක්ම අතහැරලා දාලා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන සිතුවිල්ල පවා පින්වතුනි පහළ කරගන්න මේ හැම දෙයකටම මේ පින කියන දේ උපකාර වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රාවක බෝධිය

0: මසේ බුදු බව සම්මා සම්බුද්ධත්වය යන මේ හැම දේකටම මේ මැනවින් තැන්පත් කරගත පුණ්‍ය නිධානයක් තියෙනවාද? ඒ පුණ්‍ය නිධානයම පිංගුතුන් උපකාර වෙනවා කියනවා. එතකොට ඔබ බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ රහතන් වහන්සේලාගේ අතීත කතා පිංගුතුනි සඳහන් වෙනවා. එතකොට මේ අතීත රහතන් වහන්සේලාගේ කතා පිංගුතුනි කල්ප ගානකට ඉහෙත ඉඳන් මේ පිං කරගෙන කුසල් කරගෙන හිත දියුණු කරගෙන පිංගුතුනි පැමිණිච්ච ගමනක් මේක. එතකොට ඔබ දන්නවා අපේ මහා බෝසතාණන් වහන්සේ පවා පිංගුතුනි සම්මා සම්බුද්ධත්වයේ විනිස සාර අසංකේය කල්ප ලක්ෂ්‍ය පුරාවට පෙරුම්දම් පෙරුවා. එතකොට මේ කාලය තුරාට පිංගුතුනි බුදුරණවහන්සේ දන් දුන්නා. නේ ඇස් ඉස්මස් ලේ දන් දීලා පිංගුතුනි මහ පොළව කම්පා කරමින් දන්පැන් පූජා කරලා තමන්ගේ ජීවිතය තුල පාරමී දම් පුරා ගත්තා. එතකොට බුදුරණවහන්සේ ඒ සිල් රැක්කා. නේ දාන පාරමී, සීල පාරමී, නික්කම පාරමී කියලා අපි දස පාරමිතා කියලා අහලා තියෙනවා. එතකොට පිංගුතුනි ඒ විදිහට දිනු කරගෙන ආපු ගමනක් බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පිංගුතුනි මෙන්න මේ පින උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මේ ශ්‍රාවක බෝධියත් මේ පසේ බුදු බවත් සම්මා සම්බුද්ධත්වයත් කියන මේ හැම දෙයකටම මේ මැනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිධානය උපකාර වෙනවායි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. අන්න බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ මැනවින් තැම්පත් කරගත්ත පුණ්‍ය නිධානයක් ඇද්ද ඒක මෙන්න මේ ලෝක සත්වයාට පිංවතුනි මේ විශාල යහපතක් සෙතක් සලසනවා කියනවා. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මෙන්න මේ කළ පින් ඇති බව ගැන ප්‍රශංසා කරන්නේ. අන්න ඒ නිසයි මේ ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ පිංගුතුනි පිං කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පිංගුතුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔබ පිංගුතුනි තමන්ගේ ජීවිතය තුළ මෙන්න මේ කාරණාව කල්පනා කරලා බලන්න. ඔබට මේ ලැබිලා තියෙන, ඔබට මේ මුණ ගැහිලා තියෙන මෙන්න මේ ෂණ සම්පත්තියේ පිංගුතුනි අපතේ හරින්ට එපා. අර බුදුරජාණන් වහන්සේ අපි කලින් කතා කරපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මැනවින් ලැබිච්ච මේ ෂණ සම්පත්තිය අහිමි කරගත්තොත් මේ ලෝක සත්වය අර සතර අපායටම, එහෙම නැත්නම් අර මහා දුක්ඛිත සංසාර ගමනටම වැටලා මහා ශෝකයකට පත් වෙනවා කියනවා පින්වතුනි. ඉතින් ඒ දුක්ඛිත ස්වභාවයෙන් මේ කටුකතර ගෝරතර සංසාර ගමනෙන් නිදහස් වෙන්නට පින්වතුනි ඔබටත් මටත් හරි වටිනීන, හරි ලස්සන සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා පින්වතුනි. නේ මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න අර වගේ අර අපි කලින් කතා කරා වගේ උපතක ඉපදුනොත් පින්වතුනි අපිට මේ බුද්ධ කියන වචනයවත් පින්වතුනි ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැති වෙන්නට පුළුවන්. නේ මේ ලෝකෙට බුදුවරු පහළ වෙලා බුදුවරු පිරිනිවන් පාලා අපි පින්වතුනි මේ කාරණා දන්නේවත් නැති වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරලා බලන්න අර අපි කලින් කිව්ව විදිහට යම් කිසි පුද්ගලයෙක් අපි වුණත් පින්වතුනි මේ වගේ කාලයක අර අතිශයින් මිලෙච්චෝ අඥානෝ ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ කියන කවුද කියලා දන්නෙත් නැහැ, ධර්මයේ කියලා දන්නෙත් නැහැ, ශ්‍රාවක සංඝරත්නය මොකක්ද කියලා දන්නෙත් නැහැ, සීලය කියලා දන්නෙත් නැහැ, සමාධිය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ, ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ, මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ මොකක්ද කියලාවත් පින්වතුන් අපි දන්නේ නැති වෙන්න පුළුවන්. අපිට සමහරකට කාම සැප සම්පත් මුණ ගැහෙන්න පුළුවන්. නේ මේ යුරෝපා රටක හරි නේ වෙනත් රටක හරි ඒ වගේ සැප සම්පත් තියෙන රටක ඉපදුනොත් යම් කිසි සැපයක් ලබන්න පුළුවන් පින්වතුනි භෞතික වශයෙන්. හැබැයි පිංගුතුනි හැම භෞතික සැප සම්පතක්ම ඒ කාන්තේම తాවකාලිකයි. ඒ මොකද මේ හැමදේම අතහැරලා දාලා යන්න වෙනවා. ඒ මොකද අපි හැමදෙනාම මරණයටපත් වෙනවා. හැබැයි පිංගුතුනි මේ සදාතනික නිවි සැනසille ලබා දෙන ඒ ಪರම ගාම්භීර ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ පිංගුතුනි අපිට ඒ ධර්මයේ පහස ලබන්නට අවස්ථාව ලැබිලා තියෙනවා මේ වගේ රටක පිංගුතුනි ඉපදිච්ච නිසා. නේ? එතකොට අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ෂණේ අපි මේ ලබලා තියෙන්නේ. ඒ ධර්මයේ පිහිටපු කාලයක. එතකොට ඒ ධර්මයේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන කාලයක. නේ මනුස්ස ලෝකයට ඇවිල්ලා යම් කිසි ප්‍රඥාවක් එක්ක පිංගුතුනි මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ප්‍රඥාවත් එක්ක පිංගුතුනි අපි හැමදෙනාම මහන්සි ගන්න ඕනේ පිං කරගන්න. එතකොට කොහොමද මේ පිං කරගන්නේ? ආන්න බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා දන් දෙන්න කියනවා. නේ ඒ කතා කරපු විදිහට ඒ බුදුරජාණන්සේ දේශනා කරපු විදිහ දැන් අර ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච ඒ පුද්ගලයා මොකද්ද කරේ? දානේ ඒකෙනම් මොන විදිහට සැලකුවේ? ඒකෙනයි දානේ සැලකුව පිංගුතුනි ඒ නිදානේ තමන්ගේ ජීවිතය තුළ තැම්පත් කර ගැනීමක් විදිහට. එතකොට පිංගුතුනි ඔබ දන් දෙන්න. ඔබ එහෙම හරි සිතුවිල්ල පහල කරගන්න මම තමන්ගේ ජීවිතයට බොහෝ කලක් හිතසුව පිණිස මේ නිදානයක් තමයි තැම්පත් කරගන්න උත්සාහ කරන්න කියලා. අන්න ඒ නිසා පිංගුතුනි බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට අපි හැම දිනම පිංගුතුනි අපිට පුළුවන් විදිහටනේ මහා අසද්දෘශ දාන දෙන්න නෙමෙයි අපිට පුළුවන් විදිහට දන්පැන් පූජා කරගන්න ඕනේ පිංගුතුනි. දානේ කියන්නේ පිංගුතුනි තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නත් දානේ, දුස්සීල මිනිස්සෙකුට කැම ටිකක් දුන්නත් දානේ, සිල්වත් මනුසයෝට කෑමටිකක්ද උනත් දාන පිංතුනි. හැබැයි බුදුරණසේ පෙන්නවා ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා දන් දෙනවා නම් ඒ දානි විපාක අප්‍රමාණ අසංකීය කියනවා. ඒ වගේම පිංතුනි ඔබ මහන්සි ගන්න සිල් රකින්න දුස්සීල ජීවිත ගත කරන්න උත්සාහ කරන්න එපා පිංතුනි. ඔබගේ ජීවිත දුස්සීල බවත් එක්ක ගෙවිලා යනවා නම් අන්නේ අවාසනාවන්ත භාවයේ මිදිලා පිංතුනි මේ සිල්වත් බව කියන බුදුරජාණන් වහන්සේගෙන් මේ මෙන්න මේ ෂේම භූමියට පැමිණෙන්න උත්සාහ කරන්න. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සීලය කියන්නේ මේ ලෝක සත්වයාට විශාල රැකවරණයක් කියන විශාලම යහපතක් කියනවා. ඒ වගේම පිංගුතුනි අපි මහන්සි ගන්න ඕනේ සුළුවෙන් හරි නෙප් තමන්ට පුළුවන් විදිහට හරි මෛත්‍රී භාවනා වේවා යම් කිසි භාවනාවක් වේවා පිංගුතුනි මේ සිත දමණය කර ගැනීම පිණිස පිංගුතුනි අපි හැමදෙනා මහන්සි ගන්න ඕනේ බණ භාවනා කරලා තමන්ගේ හිතේ යම් තාක් දුරට දියුණුවක් ඇති කරගන්න. ඒ වගේම බාගදුරුන් වහන්සේ දේශනා කරන සෑයට බෝධිර වත්පිළිවෙත් කිරීම ඒක තමන්ගේ ජීවිතේට පිනක් කියනවා නේ පිංගුතුනි. බෝමලුවක බෝ කොළයක් ඇහිඳත් බෝමලුවක් පිරිසිදු කරත් එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ චෛත්‍යයකට වේවා බෝධින් වහන්සේ නමකට වේවා පිංගුතුනි මලක් පහනක් පූජා කරත් පිංගුතුනි ඒ හැමදේම අපේ ජීවිතයට පිනක් කුසලයක් රැස් වෙනවා. ඒ වගේම මේ ගුණවත් සංඝයාට මේ මහා සංඝරත්නයට ගරු සත්කාර කිරීම දන් දීම කියන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතයට ඒ පින් රැස් වෙනවානේ. එතකොට තමන්ගේ දෙමාපියන්ට සලකනවා කියන්නේ පින්වතුනි පිනක්. එතකොට වැඩිහිටි මහලු මහලු ඒ වැඩිහිටි තමන්ගේ සහෝදර සහෝදරියන්ට සැලකුවත් පින්වතුනි ඒ දේවලුත් පින් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට මේ ප්‍රඥාවන්ත සත්පුරුෂය විසින් මේ ආකාරයට තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නට කියනවා. බුදුරණන්සේ දේශනා කරනවා මෙන්න මේ යහපත නිසයි කියනවා මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මෙන්න මේ දානය ගැන සීලය ගැන භාවනාව ගැන එහෙම නැත්නම් පුණ්‍ය නිදාණය ගැන ප්‍රශංසා කරන්නේ කියනවා. එතකොට පින්වතුනි මේ වර්තමානයේ මිනිස්සු මේ පිනට ගරහනවනේ. අපි දකින්න ඕනි තරම් බෞද්ධයයි කියාගන්න පිරිස් පින්වතුනි මේ දාණයට සීලයට භාවනාවට ගරහනවා පින්වතුනි. මේක නෙමේ කරන්න ඕනේ මේක කියනවා. ඒක නෙමේ කරන්න ඕනේ මේක කියනවා. හැබැයි පින්වතුනි අපිට තේරෙන විදිහට නම් ඒ උදවිය තමයි මේක තුල මේ කිසිම දෙයක් කරගන්නේ නැත්තේ. ඒ උදවිය තමන් දෙයක් කරන්නේත් නැහැ. ඒතකොට තව කෙනෙක්ව පින්වතුනි ඒ කාරණාවෙන් වැළැක්වීමත් සිද්ධ කරනවා. නේ යමෙක් දන් දෙනවා නම් ඒ කාරණාවෙන් බැහැර කරනවා කියන පින්වතුනි තව කෙනෙක්ව කුසලයෙන් මේ ධර්මයෙන් සීලයෙන් ගුණයෙන් බැහැර කරනවා කියන්නේ පින්වතුනි ඒක විශාල අකුසලයක් නේ. අන්න ඒක නිසා අපි ඒ තත්ත්වෙට වැටෙන්න හොඳ නැහැ. අපි ප්‍රඥාවක් ඇති කරගන්න ඕනේ. මේ බුදුරජාණන්සේ දේශනා කරපු ආකාරයට බුදුරජාණන්සේ දේශනා කරනවා මේ පිනට බය වෙන්න එපා කියනවා නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලා පින්වතුනි මෙන්න මේ පින කියන දේ අගය කරනවා. මේ බුදුවරු පින්වතුනි මේ පිනට ගරහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ පින් කරගන්නේ කොහොමද කියලා මේ ලෝක සත්‍යයන්ව මේ පිනේ කුසලේ මේ ගුණේ පිහිටවන්න තමයි මහන්සි ගන්නේ. අන්න ඒ නිසා පින්වතුන් හැම දිනාම අද දවසේ තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න, සිතුවිල්ලක් ඇති කරගන්න, දන් දීලා සිල් රැකලා මේ බණ භාවනා කරලා තමන්ගේ ජීවිතේට තමන්ට පුළුවන් ආකාරයෙන් තමන් ජීවිතය තුළ මෙන්න මේ පුණ්‍ය නිදාණේ තැන්පත් කරගන්න මහන්සි ගන්නවා කියලා අපේ පින්වතුන් හැම දිනාම තමන්ගේ ජීවිතය තුළ සිතුවිල්ලක් ඇති කරගන්න. ඉතින් අපේ පින්වතුන් හැම දිනාටම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටම මේ උතුම් දේශනාව උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන ඔබ හැම දිනාටමත් සියත FM මාධ්‍යයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන පින්වතුන් හැම දිනාටමත් මේ ධර්ම දේශනාවෙන් රැස් කරන්නට යෙදුන උතුම් පුණ්‍ය අනුභව බලෙන් පින්වතුන් හැම දිනාම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස ලබත්වා. අපේ පින්වතුන් හැම දිනාගේම ප්‍රාර්ථනා අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වෙත්වා. ඒ වගේම දෙවි ඇතිතුරු සසර වසනාතුරු අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා, කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා. පින්වතුන් හැම දිනාටම සසර මග කෙලවර අමා මහ නිවනින් සැනසීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටම මේ ධර්ම දානමය වශයෙන් රැස් කරන්නට යෙදුණු සියලුම කුසල් උපකාර වෙත්වා. ඒ වගේම සියලු දෙවියෝ මේ පිං සාදුකාර දෙදී අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය බලයෙන් සැපයෙන් වර්ණින් දිව්‍ය ආයුෂයෙන් වැඩෙත්වා. දෙවියන්ටද උතුම් ධර්මාබෝධය පිණිසම මේ උතුම් කුසලය උපකාර වෙත්වා. ඒ වගේම අනන්ත සංසාරයේ පුරාවට ඔබ අප නමින් මිය පරලව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ උතුම් කුසල එකසේ අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහ වහා සංසාර දුකින් අත මිදීම පිණිසම මේ උතුම් කුසලය උපකාර වෙත්වා. ඒ වගේම මේ උතුම් පුණ්‍යානුභාව බලයෙන් ලක්වැසි ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටමත් උතුම් ධර්මයේ පිළිසන්න ලබන්නට වාසනාව ලැබෙත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: මෙබල දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Hi, Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7127 777.
3: ත්‍රිබී බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: 20 and upgrade.
7: අලුත් සොංග එකක්ද?
6: නෑ, දැන් සිංගර් කිං, ASUS, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
8: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම
9: එන්න. NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලන්න.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be.
2: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: life එකකට පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. fix deposit එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ fix deposit එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ.
4: ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
8: ටැලන්ට්
3: එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ಪ್ರಖ್ಯಾತ ಟಾಪ್ ಸ್ಟೋರಿ.
1: ಸಂಚಾರಕ ಪೆಮಿನೀಮ ಲಕ್ಷ ದೊಲಹಟ ಅಸನ್ನ ವೇ. මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 112ට ආසන්න වී තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ජූලි 8 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 11,92,705. පසුගිය ජූනි මාසයට සාපේක්ෂව මෙම මාසයේදී වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. වැඩිම සංචාරකයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින්. දැන් විදෙස් පුවත. තවත් ප්‍රබල සුළි කුණාටුවකින් චීනයට හානි සිදුව තිබෙනවා. සතියක් තුල චීනයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි. කුණාටුවෙන් බලපෑ මෙල්ලවිය හැකි ගමන් මාර්ගෙන් මිලියන 2කට ආසන්න පිරිසක් ඉවත් කළ බවයි චීනයේ නිවේදනය කළේ. ගුවන් ගමන් 400ක් සහ දුම්රිය සේවාද අත්හිටවනු ලැබුවා. සුළි කුණාටුවේ බලපෑම් තායිවානයේ සහ පිලිපීනයේද බලපා තිබෙනවා. නායම් හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 17.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

සිංදු අහන්න ඕනේද? Good morning. උදේ 8යි විනාඩි 6යි. සිංදු අහන්න ඕනේ නේද? මාත් අහන ප්‍රශ්න. ඔන්න විශ්මියවිලා ඉන්නේ. උදේ 8 ඉඳන් උදේ 11 වෙනකම් කූල්ම කූල් ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන. අහන් ඉන්න ගම මැසේජ් එකක් එවන්නත් ඕනේ. 0711යි 982යි 984 අපේ WhatsApp නම්බර් එකට. මේ අහන්නකො. ඔයා නේද දන්නේ ඔයා මොනකටද කැමති කියලා? ඔයා නේද දන්නේ ඔයා මොන වගේ දේවල් කරද්දිද ගොඩාක් සතුටු වෙන්නේ කියලා? ඉතින් ඔයාව හොයාගෙන යන මේ ගමනේ ඔයා ළඟ තියෙන්න ඕනේ, ඔයා ළඟ ඉන්න ඕනේ ඔයාව සතුටු කරන දේවල් විතරමයි. එන්න අපි හැමදේම හිමින් හිමීට කතා කරමු. ලස්සන සින්දුවක්

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
3: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: 20 and upgrade.
6: අලුත් song එකක්ද?
5: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවැනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්නේ
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: රාජ්‍යරුව ගොබ්බයා
7: එයි හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
1: සියත ටීවී තුලින්

0: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
0: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන්.

0: ගොඩක් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
7: මනස්ගතද
6: සෝරි සර්
8: Attention please there is a prison break all units respond immediately attention please
9: London prison break නුවර බෝකම් වරුදී
10: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්
9: London Prison Break නුවර බෝකම් වරුදී
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0756336
10: Organizers and media partners
9: Global Events CFM CTV

0: දහස් විසි පහස එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIBM, the city university, the place to be.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයිටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ්සිටි
3: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Good morning. දැන් වෙලාව දෙනව 9 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: මියගිය බන්ධනාකාර නිලධාරීන්ට තවත් වන්දි මුදලක්. මීගමුව බන්ධනාකාරයේ ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. බන්ධනාකාර කොමසාරිස් ඒ.සි. ගජනායක සඳහන් කළේ මේ වන විට ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබා දී ඇති බවයි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත තවත් වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ. මීකම උබන්ධනාකාරය ඇති වූ ගැටුමෙන් බියගේ නිලධාරීන් සංඛ්‍යාව 8 දෙනෙක්. පසුගියදා ඔවුන්ට උසස් වීමද ප්‍රධානී කරුණ ලැබුවා. දැන් නිදෙස් පුවතක්. ඕමානයේ විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැවකමනාගමනය පිළිබඳ විශේෂ සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා. ඉරානයේ සහ ඇමරිකාව අතර පවතින යුද ගැටුම අවසන් කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කර ලබන්නේ කටාර් රාජ්‍ය සහ ඕමානයයි. ඉරානයේ විසින් හෝමු සමුද්‍ර සන්ධිය අලි වසතම ඇති අතර හෝමු සමුද්‍ර සන්ධියේ බහණ්ඩ සහ වාණිජ නෞකා රසක් නැංගුරම්ලා ඇති බවයි රොයිටර් පුවත් සේවය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුට්සිටි විතින් මෙගාවට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 115යි මැජික් නුගා සහිත බටර්ස්කොච් ඉතිරිය රුපියල් 300යි හාපික් 10x ඉතිරිය රුපියල් 145යි කාගිල්ස් ෆුට්සිටි
3: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011 NIBM, the City University, the place to be.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුව කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Petivistra Sandha. Dhatunai Anuhayama Thamma.
6: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
1: NLP හඳහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලන්න.
0: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශය.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස් තරම්.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52 වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5 පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
6: 13.19 කෝල් එකක් ගන්නකො.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
10: මනස්ගාතද?
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London prison break. Nuwara bokamberdi.
13: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරස උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
3: මත බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 5411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
8: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්.
7: ඕ.
8: හිතා ගන්න බැරි දේවල් නේ.
7: ඒකනේ මක්කලෝ.
8: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
10: දැන්ම තරවගේ 9යි 9යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: Yapa pocket money.

0: Good morning. දම්බලා උදේ 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන වින්වයි 111 400 100.

0: थिएटर टॉप स्टोरी
1: අර්ජන්ටිනාවත් පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් පූර්ව වටය සඳහා අර්ජන්ටිනාව සුදුසුකම් ලබා තිබෙනවා. යාර්ද අවසන් පූර්ව වටයේදී ගෝල 3ට 1ක් ලෙස ස්විස්තර්ලන්තය පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයේ පළමු තරගයේ ලබන 15වනදා ප්‍රංශය සහ ස්පාඤ්ඤ අතර පැවැත්වීමට නියමිතයි. අවසන් පූර්ව වටයේ දෙවන තරගයේදී ආජන්ටිනාව සමග තරග වදින එංගලන්තයයි. එම තරගයේ ලබන 16වනදා පැවැත්වීමට නියමිතයි. දැන් දේශීය පුවත. අයිස්මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. සැකකාර කාන්තාව සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 538ක් සොයා කැරුණා. එම කාන්තාව 36 හැවිරිදී මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සියත සතියන්තය

නොකීවට කමක් නෑ ඉතින්. මුවකින් ආදරේ දෙනවරන්නේ. අලුත් පයක් තුන්වෙනි පැය මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉන්නකො මං හේතු ටිකත් කියන්නම්.

අපේ නිලූෂි කියලා තියෙනවා. විශ්මයක් උදෙන් මැවිල කතා කරලා මොකද මේ සද්ද නැතු ඉන්න අපිත් එක්ක තරහයිද කියලා. නැහැ තරහක් එහෙම නැහැ. ඇත්තම කතාව විශ්මි කතා කරන්නේ වෙනම එනර්ජි එකක් අරගෙනද. චුට්ටක් විතර අසනීපෙන් හැබැයි මේ විදිහට කතා කරනවා. එතකොට අපේ ජගත් මෙහෙම ලියලා එවලා තියෙනවා. මල් ගොමුවක් මැද ලස්සන මලක් වෙලා පිපිදුනා. සුවඳ දිදි ඒ සුවඳෙන් රසික ලොවම නැහැ වුණා. මේ ලස්සන කෙල්ල අපිට පෙරපිනකට හමු වුණා. විශ්මිය ඔබේ නම සිත් තුළ නොමකෙන ලෙස ලියවුණා. බොහොමත්ම ස්තුතියි ජගත්.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: Fortune RBD cooking oil ඉතිරි රුපියල් 450යි. Saras chicken sausages ඉතිරි රුපියල් 170යි. Mirinda ඉතිරි රුපියල් 105යි. Eva dry tech wings ඉතිරි රුපියල් 130යි. Cargills for
5: three. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ Blanca Rating Agency BBB- Stable Outlook.
11: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්.
14: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
15: සියත TV තුලින්.

චන්න හදන්නේ බන්ට අරගමට නතාලි ඉන්නෝ වෙනද වගේම සියතහගෙන ගුඩ් මෝනිං මැනික කියල මට ගුඩ් මෝනිින් නතාලි. මේ සින්දුව කොහොමද? මේ සින්දුවට කැමති කියල මම දන්නවා. එතකොට බණ්ඩාරගමින් කෙලින්ම යනවා පිළියන්දලට. නත්තාලි වගේම නදී කියනෙත් සියත FM හැමදා මහන අපිට ඉන්න ලෝයල් ලිස්නස්ලා. තියෝ දෙන්නව ගොඩක් ආදරේ මේ සින්දුවට එකතු කරගන්නවා.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
2: මනස්ගාතද?
1: සෝරි සර්.
3: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
4: London prison break. Nuwara bokambaradi.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාංචනා රවීන් සරිත් සුරික් විත් නිවුස්.
4: London prison break nuwara bokambaradi
5: pravesha patra tickets ministry within ho edina torata wen
4: vimusim 0756 336 331
5: organizers and media partners
4: global events cfm cdt

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 7332 1000 NIBM The City University The Place to Be.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
3: 20 upgrade 20 upgrade.
1: අලුත් සොන් එකක්ද?
3: නෑ, දැන් සිංගර් එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න සිංගර්

0: Didahas bisipal masri SLIC Life GV Direction Oppo Indian Time Yuna. Seventh bonus pratilabe agaya. Rupiah kuti ekdahas harase hata ikmawai. Sri Lanka Insurance Life. Piyakumin mavakumin.
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල්.
1: ඕ.
2: හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: ඔයාට මේව කරලා බලන්න දුන්න ඔළුවක් තිබ්බා.
3: ඩාඩං. ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
6: මන්නම් හිතන්නේ
0: නැහැ සර් දකින්න හින පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
9: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

උදේ 10යි විනාඩි 56යි. විශ්මිත අදට ඔයා ළඟින් යන්න වෙලාව තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මට යන්න ඕනේ නාවල පිටියට. ඒ වෙන කවවත් නෙමෙයි. ඇන්ජි ඇන් ඇන්ජලෝ අදත් අපිව අහගෙන ඉන්නේ. මන් දන්න ඉතින් ඔහෙට කලම්බ වගේ නෙමෙයි. ගොඩක් සීතලයි. යන්න ඕනේ වෙලාවක ඒ පැත්තේ. ගිහිල්ලා එකලන් ගෙදරින්ම බච්චුට්ටක් කාලා නේ. අපි හැම ට්‍රිප් එකක් යන් හරිද? කටි ආසයින එක එක තැන්වලට යන්න, ට්‍රිප්ස් යන්න, ඩේ අවුට්ස් යන්න. හරි. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේ සින්දුවට රත්නපුරේ ඉඳන් හැමදාමත් අම්මත් එක්කම අපි වහන සුජිත් නිශාන්ත. ඔයාගේ මැසේජ් එක මම දැක්කා. මම රිප්ලයි කළා. මට මැසේජ් එක ආවේ චුට්ටක් විතර පරක්කු වෙලා. කමක් නෑනේ, ආව දැන් හරි එකතු කරගන්න ඕන නේද යන්න කලින්. මේ චුට්ටක් කියන්නද යන්න කලින්ම? ඔයා ඔයාට ආදරෙයි නේද? ඔයා කැමති ඔයා හොඳින් ඉන්නව දකින්නනේ. ඔයාගේ හොඳම වර්ෂන් එක දකින්න නම් සමහර වෙලාවට නෙගටිව් වයිබ්ස් දෙන, බොරුවට හිනා වෙලා ඉන්න, ඔයාගේ වයසට සුදුසු නැති පුංචි පුංචි අයව ජීවිතෙන් අයින්ම කරලා දාන්න ඕනේ. For your inner peace. දවසක වාට තේරෙයි. අනේ වැරදි මම මනුස්සයන් වත්තරින එක ෆේලි එකක් නෙවෙයි. තමන්ට ආදරය කරන්න ගත්ත පළවෙනි තීරණය තමයි අනවශ්‍ය මිනිස්සුන්ව තමන් ළඟින් අයින් කරන එක. වීකෙන්ඩ් කරනේ රීස්ටාර්ට් වෙන, රීස්ටෝර් කරගන්න ඔයාගේ එනර්ජීස්. චුට නටන්නත් හිතනවා. ඊ රෑ ඉඳන්ම නටන ගමන් ඉන්නේ මං. හරි හරි හරි. එහෙනම් හැපි වීකෙන්ඩ්. අපේ මාෂි ඔන් ද වේ. ඉතුරු ටික එයත් එක්ක කතා කරගන්න ඕනේ හරිද?

බයි කිව්වේ නෑලු. හනේ හනේ. හරි හරි මිතුත්. බයි බයි. චුට්ටක් මේ මං අර කලින් කිව්වේ එනර්ජි එක ගන්න අමාරු. මෙහෙම හුස්ම අල්ලන් තමයි කතා කරන්නේ. එහෙනම් ඇත්තටම බයි. විශ්මියා හිතනවටත් වඩා ගොඩක් ආදරෙයි.

0: සේ තහන්ඉන්න වෙලාව උදේ 11යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ඉන්දියා ටොප් ස්ටෝරී.
1: වී මිලදී ගැනීම අම්පාරයෙන්. මෙම වසරට අදාළ යලකන්නේ වී මිලදී ගැනීම අම්පාර සහ මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් හෙට ආරම්භ කිරීමට නියමිතයි. BLV මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත පැවසුවේ මෙවර වී මිලදී ගැනීම සඳහා රජයේ විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 6000ක් වන බවයි. BLV මණ්ඩලයේ නිකුත් කර ඇති ප්‍රමිතියට අනුව වී මිලදී ගනු ලබන බවයි ඔහු පැවසුවේ. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීර සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගනු ඇත. දැන් විදෙස් පුවත. අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී. ඉරානය අනතුරු අඟව ඇත්තේ අමරිකානු ඉශ්‍රාල ආක්‍රමණ ලෙස හඳුන්වන මෙවැනි ක්‍රියා තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් විනාශකාරී ප්‍රතිචාරයක් අත්වනු ඇති බවයි. සයිප්‍රස් දජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමග ඇති වූ පහර දීමකින් හෝමුස් සමුද්‍ර සන්ධි යළි වසා තැබුණා. සියත ප්‍රධාන පුවත් මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හිමි වෙන්න මෝනි ආදරය කරන්න. මම නම් හිතන්නේ හිමි වෙන්න මෝන නෑ ආදරය කරන්න. ඒකන මං ඔබට මේ තරමට මාදර. ඉතින් වෙලාව උදැස්සන 11:09 වෙලා තියෙනවා. කාගෙද මේ කටහඬ? මේ කටහඬින් අඳුරගන්න පුළුවන් මේ වෙන කවුරුත් නෙවෙයි මාෂි කියලා නේද? ඔව් මාෂි තමයි ඇවිල්ලා ඉන්නේ. මෙසේජ් එකක් එවලා තියන 0711982984 කියන WhatsApp නම්බර් එකට. මම ඉතින් හවස 4 වෙනකන් ඉන්නවා මේ පැත්තේ. ලස්සන සින්දු ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වීකෙන්ඩ් එකේ සතුටින් හිනා වෙලා ඉන්න නම් මාෂිත් එක්කම ඉන්න ඕනි නේද? එහෙනම් මේ සින්දු අහගෙනම අපි අපේ වැඩ ටික පටන් ගමු. දිගටම ඉන්න අහගෙන.

0: LCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: 20 an upgrade.
2: අලුත් සොන් එකක්ද?
1: නෑ, දැන් සිංගල් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
3: Upgrade වෙන laptops ගන්න. සිංගල් එකට අදම එන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011-832-1000. NIBM The City University. The place to be.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
7: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
8: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
9: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
8: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
8: 13.19 කෝල් එකක් ගන්නකො.
9: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් BBB- Stable Outlook.

0: Nada sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

සිින්දුවකට මාවත් එකතු කරගන්න මාශී. ඔන්න හොම මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවපු කෙනා දන්නවන කවුද ඉතින් මේ මැසේජ් එක එව්වේ කියලා නේද? හැපි සන්ඩේ මාශී. පිළියන්දල ඔබෙල් එකේ අපිත් සද්දට ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් සිින්දුවකට එකතු කරගන්න කියලා තිලක් තෙන්න කෝන්. ඔන්න පිළියන්දල ඉඳලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. හායි තිලක්, කොහමද? හොඳින් ඉන්නව නේද? මේ ඇහෙන සින්දුව තියෙනව නේද තිලක්? ඒ සින්දුවට වැඩ කරන සෙට් එක මම එකතු කරගන්නම්. ගුඩ් මෝනින්, මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මානෙල් නේද මැසේජ් එක මට මේ එවලා තියෙන්නේ? මානෙල් කොහොමද, හොඳින් ඉන්නව නේද? ඔයාව මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. හයි මාෂී කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හයි හයි, මාවත් එකතු කරගන්න මාෂී. මාත් ඉන්නවා කියලා ලක්මාල් සුනෙත් පෝලන්තේ වලින් අද නිමාඩු දවසේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. ඒ විතරක් නෙවෙයි, චමොක්ෂා රයිනි සංජනා මැසේජ් එකක් එවලා තියෙනවා. මාෂී, මං ඔයාව අහගෙන ඉන්නේ. හැමදාමත් ඔයාව අහනවා, අදත් ඔයාව අහනවා. මටත් දෙන්නකො ලස්සන සින්දුවක්. අනිවාර්යෙන්ම දෙන්නම්. මේ ඇහෙන සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මැසේජ් එකක් එවන්න 0711 982 4

0: ඩීබී බැංකුවෙන්නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති ස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරික

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
3: කොබැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොබැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
7: මනස්ගතද
6: සෝරි සර්
8: Attention please there is a prison break all units respond immediately attention please
9: London prison break නුවර බෝකම් වරුදි
10: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් විත් නිවුස්
9: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0756336
10: Organizers and media partners
9: Global Events Theatre FM Theatre

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
0: සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඈරාලහමි.
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
8: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
10: වීකෙන්ඩ් සියත.
11: සියත දිවයින පුරා.
0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
12: සියත හෙඩ්ලයින් රිවියු.
13: මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් අමතරව අන්ති මුදලා. ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි. වී මිලදී ගැනීම හෙට අම්පාරෙන් ඇරඹෙයි. ඉරානයේ සාමරිකාව අතර ගැටුම් යළි උත්සන්න වෙයි. ආජන්ටිනාවත් පා පන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
14: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
15: සියත සතියන.

0: සියදාගෙන ඉන්න දැන් වෙලාව දවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් අමතරව අන්ති මුදලක්. ඩෙංගු රෝගීන් 68,000ක් බවයි. වී මිලදී ගැනීම හෙට අම්පාරෙන් ඇරඹෙයි. ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් යළි උත්සන්න වෙයි. ආජන්ටිනාවත් පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,075 ඉක්මවා ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 47යි. ඊයේ දින වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 930ක්. දිවිනපුරා ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් වාර්තා වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපති කීර්ති බොරලැස පැස්වේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණය සඳහා යොමු වී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි නටතෙනෙක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි.
3: ඉදිරියේදී මේ ඩෙංගු මර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේ ගැටලුවකට අපි සෞඛ්‍යාංශ මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි අපේ රටේ ප්‍රජාවෙන් හැම මොහොතකදීම ඉල්ලාසිනේ වෙන දේවල් සියල්ල කළමනාකරණය කරගන්න නම් අපි ඩෙංගු රෝගය පැතිරෙන එක අනිවාර්යයෙන්ම වළක්වා ගත යුතුයි. ඒ වළක්වා ගැනීම සඳහා ඔබ විසින් ඔබේ පරිසරය පිරිසිදු කරලා පිරිසිදු නඩත්තු කරගන්න ඕනේ.
1: කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ආසාදිතින් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ. මේ වන විට රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරි සේසී ගජනායක සඳහන් කළේ මේ වන විට ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබා දී ඇති බවයි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙවීම මත තවත් වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ. මීගමුව බන්ධනාගාර ඇතුව ගැටුමෙන් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 8 දෙනෙක්. පසුගිය දා උන්ට උසස් වීමද ප්‍රධානී කරනු ලැබුවා. මේ අතර අදාළ ගැටුමෙන් බන්ධනාගාර දේපළට සිදු හානිය තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සඳහා පත් කළ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. මීගමුව බන්ධනාගාරයේ තවදුරටත් රැඳවියන් 600ක් පමණ රැඳී සිටිනවා. ඔවුන්ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි. සෙසු බන්ධනාගාරවලද ධාරිතා ඉක්මවා ගොස් ඇති බැවින් රැඳවියන් මාරු කිරීම අපහසු වී ඇති බවයි බන්ධනාගාර කොමසාරි සේසී ගජනායක පැවසුවේ. මහමෝදර සහ බෝගම්බර බන්ධනාගාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද ඔහු සඳහන් කළා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට පහර දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන්ද කරුණු විමසීමක් සිදු කළ බවයි මානව හිමිකම් කොමිසම පැවසුවේ. ඒ කොමසාරිස් නිමල් පුංචිවා සඳහන් කළේ අදාළ රැඳවියන්ට නියමිත පරිදි ප්‍රතිකාර සිදුකරන ලෙස බන්ධනාගාර ප්‍රධානීන් දැනුවත් කළ බවයි. බන්ධනාගාරගත රැඳවියන් සම්බන්ධයෙන් ක්‍රියාකලිත ආකාරය පිළිබඳ වසර ගණනාවකට පෙර සිට මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට තවදුරටත් පහර දීම් සිදුවන බවයි.
4: මීගමුවෙන් බැහැර බන්ධනාගාරවලට යමපු ඒ රැඳවියන්ට වදහිංසා පැමිණීම තවදුරටත් සිදුවෙන බවට තමයි අපිට ඒ අයගේ ඥාති සහ අනිකුත් ආරංචි මාර්ග දැනුම් දෙන්නේ. ඉතින් මේක ඉතාමත් නිරේක්ෂම තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. යම් පිරිස් දෙකක් අතර යම් ආරවුලක් වෙලා යම් කිසි ඝාතන වෙලා යම් තුවාල වෙලා ඒක අවසන් වෙනවා. ඉතින් පස්සේ දිගින් දිගටම මේ ආකාරයට පලිගැනීම් කරනවා කියන්නේ ඒක අපිට අනුමත කරන්න බෑ කොහොමත්.
1: බත්මන් රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙරට සියලු ජනතාව පිළිබඳ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
5: ආබාධිත සහිත ප්‍රජාව සමාජයේ කොටසක්, සමාජයේ සියලු දෙනාටම හිමි අයිතිවාසිකම්, ආබාධිත සහිත පුද්ගලයන්ටත් අයිති කියන පදනමේ ඉඳගෙන තමයි අපේ රජයේ ප්‍රතිපත්ති අපි හදන්නේ. එතකොට ආබාධිත සහිත අය කවුද කියන එක ගන්නකොටත් අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ අර අපිට පුරුදු කැටගරීස් වල අය තමයි අපි විශේෂයෙන් අපේ අවධානයට ලක් කරන්නේ. අද අපි ඒක ඊටත් වඩා පුළුල් හැකින් බලන්න, පුළුල් හදවතකින් මේ දිහා ආමන්ත්‍රණය කරන්න අපි හැඩ ගැහෙන්න වෙනවා. නමුත් අපේ සමාජයේ වෙනස්කම් වලට පිළිගැනීමක් නැහැ බොහෝ අවස්ථාවල. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන පද්ධතිය තුළ විවිධ විදියට ඉගෙන ගන්න අයට අපි දෙන තැන ප්‍රමාණවත් නැහැ කියලා මම හිතනවා.
1: මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ මීකම උපන්තනාකාරී ගැටුම වළක්වා ගැනීමට නොහැකි වූයේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධතාවයක් නොමැතිවීම හේතුවෙන් බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: අධිකරණ ඇමතිවරයාත් කියනවා එයා කලින් සිද්ධිය දන්නේ නැහැලු, සමාජ මාධ්‍යයේ බැලුවේ නැහැලු. රජයේ ඇමතිවරයෙක් කියන්නේ මහජන නියෝජිතයෙක්, මහජනයාට වගකීතු පුද්ගලයා, භාරකාරයා. ඒකයි මහජන නියෝජිතයේ භාරකාරයා වෙන්නේ. මොකද එයාට වගකීමක් තියෙනවා. මේ ගැන හොයන්න බලන්න. ඒ වගේම රාජ්‍ය නිලධාරීත් එක්ක එයාගේ අමාත්‍යංශත් එක්ක දැඩි සම්බන්ධතාවයක් එයා තියාගන්න ඕනි. මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච ගමන් එයා දන්නේ නැහැ කියන්න බෑ.
1: අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ අරමුණ රජයට එරෙහි සී විරෝධී ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
7: මං හිතන්නේ විශ්වාසභංගයක ජයග්‍රහණයට එහා ගිය අරමුණක් තියෙනවා. මොකද මේ වෙලාවේ අපි විශ්වාසභංගයක් ගේන්නේ අපිට පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රී දුර ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් නැතුව නෙමෙයි. හැබැයි රට තුල දැවැන්ත ජනමතයක් මේ මීගම බන්ධනාගාර සිද්ධිය මුල් කරගෙන ඇති වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රජයට බලපෑමක් කරන්න, අධිකරණ ඇමතිවරයාට බලපෑමක් කරන්න, මේ පිළිබඳව තවදුරටත් ජනතාව තුළ අවධානය යොමු කරන්න විශ්වාසභංගයක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම දේශපාලනික වශයෙන් හොඳ උපක්‍රමයක් කියලා.
1: මේ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාව පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන බවයි.
8: මහජන ආණ්ඩුවක් අපි මේ මහජනතාව වෙනුවෙන් තමයි අපි මේ හැම වැඩ කටයුත්තක් කරන්නේ. ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්ති ගරුකව මේ අපි හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. පුද්ගලිකව ආණ්ඩුවට වාසියක් ලබා ගන්නවත්, පුද්ගලිකව කෙනෙක්ට වාසියක් ලබා ගන්නවත් නෙමෙයි, ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුවක් හැටියට, කැබිනට්ුවක් හැටියට මුදු වෙලා පාර්ලිමේන්තුවත් එක්ක අපි සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු කරන්නේ.
1: නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්තනංකුවටගත් සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගාල්ල දිස අපරාධ කොට්ටාශයේ විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්තනංකුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සහ ඒ යම් අපරාධයක් සඳහා යොදාගෙන ඇද්දැන පිළිබඳ මෙවන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මතුකම නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මතුගම නෑබඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ පස්වරුවේ කණ්ඩායමක් විසින් වෙඩි තබා තිබුණේ T-56 ගිනි අවියක් භාවිත කරමින්. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ අතර සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 16ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් මියගිය සංඛ්‍යාව 12ක්. පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර තංගල්ල සියඹලාකුට නිවසක් ඉදිරිපිට තිබී ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ බෙලියත්ත සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි සිවුදරුපියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ බාලපුත්‍රයා අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු 48 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබලෙක්. මෙම වසරට අදාළ යලකන්නේ වී මිලදී ගැනීම අම්පාර සහ මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් හෙට ආරම්භ කිරීමට නියමිතයි. වියලවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත පැවසුවේ මෙවර වී මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 6000ක් බවයි. වියලවි මණ්ඩලයේ නිකුත් කර ඇති ප්‍රමිතියට අනුව වී මිලදී ගනු ලබන බවයි ඔහු පැවසුවේ. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්පා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්පා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගනු ඇති. ජාතික කොමිෂන් එකමුතේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ වී මිලදී ගැනීම රජය මගින් විධිමත්ව සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.
9: දළ වශයෙන් රුපියල් ඒ කියන්නේ වී කිලෝ ලක්ෂයක් ගන්නත් 1 කෝටි 20 ලක්ෂයක් වගේ ඕන. ඒ නිසා උඩපන ණය ක්‍රමයේ යටතේ කුඩා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට ගොවියන්ගේ වී මිලදී ගැනීමට ඉඩකඩ සැලසෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ ගියක මායි 2025 26 මාස්කන්නේ වී ගබඩා උන් සතුව තියෙන නිසා ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳ ගැටළු සාගර තත්ත්වයක්ත් තියෙනවා. ඒ වගේම තමයි රජයේ ගබඩාවලට වී ගබඩාවලදී මිලදී ගන්න පුළුවන් වෙන්නේ උපරිම ධාරිතාවේ විමෙට්‍රික් ටන් 80,000ක් වගේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. මොකද ගියපාර මාස්කන්න දෙකේම තාමත් ගබඩාවවල වී තියෙනවා සංචිත ප්‍රමාණය දැන් තමයි ඒවා නිදහස් කරන්නේ. ඒතොර ඒ වී ටික මොන ක්‍රමයෙන් යහදී කොහොමද මෝල් වලට දෙනවද එහෙම නැත්නම් සත්හාර නිෂ්පාදනය සඳහා දෙනවද කියන එක ආණ්ඩුවේ සහ වී අලෙවි මණ්ඩලයේ වගකීමක්.
1: මේ අතර ආනයනික අර්ථාපල් විෂ සහිත බවයි දේශීය ගොවි හඬ සංවිධානයේ සභාපති තරිඳු රත්නායක පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
10: සීනි වුණත් ඕනවට වැඩිය ගත්තොත් තමයි විස වෙන්නේ. පැවතුම කියන විදිහට හාල් වුණත් ඕනවට වැඩිය කෑවොත් විස වෙන්නේ. නිකන් ඉන්න මිනිස්සුන්ට හාල් කෑවම ඔය කේස් එක එනවා. කියන්නේ වැඩ කරන මිනිස්සු මේක අපේ ලංකාව ඇතුළේ ගෙන්නන කිමිකල් වල ගුණාත්මක භාවයක් තියෙනවා. ගුණාත්මක භාවයෙන් ඉහළම කිමිකල් තමයි අපේ රටේ යූස් කරන්නේ. ඒ වගේම අපේ ගොවියෝ සාමාන්‍යයෙන් ඔය පැලවීම වළක්වන ඇන්ටි ස්ප්‍රවුට් වගේ මේ කිමිකල් යූස් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් යූස් කරන බොහෝම අන්තරාකර විස සහිත තියෙන ආනයනික අර්ථාපල් වලට මේ රජය ගිහිල්ලා තියෙනවා ආනයනය කරන්න. ඒවරෝ කලින් රජයවරුත් එහෙමයි කාබනික විප්ලවයට යන වෙලාවේ රටින් ගෙනෙන පරිප්පු ටිකයි අල ටිකයි කාබනික නැහැ. හැබැයි ඒක කැවුව අපේ මිනිසුන්ට. අපේ රටේ තියෙන දේවල් වලට කාබනික කරන්න ගියා. ඒකෙන් තැනගත්ත මේ රජය ඊට වැඩිය ලොකු අපරාධයක් කරගන්න යනවා.
1: දිවයිනේ ප්‍රදේශ රසක පවතින වියලි කාලගුණික තත්ත්වය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් තරමක උෂ්ණත්වයක් ඇතිවී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
11: පැසිෆික් සාගරයේ ඉල්ලන සංසිද්ධිය මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මේ තත්ත්වය තාමත් දුර්වල ඉල්ල මට්ටමක තමයි පවතින්නේ. නමුත් ගෝලීය අනාවැකි අනුව මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමක් තමයි අපේක්ෂා කරන්නේ. බොහෝ දුරට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල මේ ප්‍රබල ඉල්ලන තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාව තියෙනවා. ඒ සමගම මේ තත්ත්වයේ බලපෑම ඉල්ලන තත්ත්වයේ බලපෑම විශේෂයෙන් ලෝකේ පුරා කාලගුණ
1: මේ අතර මුලතිය වවුනියාව මඩකලපුව දිස්ත්‍රික්කවල උණුසුම් ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අම්පාර ත්‍රිකුණාමලයේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් මිනිසුරුවට දැනෙන උණුසුම් ඉහළයා හැකි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මැද පෙරදිග ගැටුම් යළිත් උත්සන්න කරමින් ඉරානයේ විසින් එක්සත් අරාබියේ රාජ්‍ය වෙත ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එක්සත් අරාබියේ රාජ්‍ය නිවේදනය කළේ එම ඩ්‍රෝන යාන සහ මිසයිල් බිම හෙලීමට කටයුතු කළ බවයි. මේ අතර පවතින තත්ත්වයේ හේතුවෙන් කටාර් සහ බහරේන් ඔවුන්ගේ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉහළ නංව ඇති අතර ජනතාවට පවස ඇත්තේ ආරක්ෂිත ස්ථානයන්හි නවාතැන් ගන්නා ලෙසයි. ඉරානයේ සඳහන් කළේ ගතූපය කිහිපයේදී ඉරානයේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි. ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානයේ බැලස්ටික් මිසයිල් කිහිපයක්ද එල්ල කළා. තවද කුවේට් සහ බහරේනි ඇමරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානයේ තහවුරු කළේ. අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ හෝමෝ සමුද්‍ර සන්ධියේදී. ඉරානයේ අනතුරු අංගව ඇත්තේ ඇමරිකානු ඉශ්‍රාල ආක්‍රමණ ලෙස හඳුන්වන මෙවැනි ක්‍රියා තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් විනාශකාරී ප්‍රතිචාරයක් අත්වනු ඇති බවයි. සයිප්‍රස් දජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමග ඇති වූ පහර දීමකින් හොමුස් සමුද්‍ර සන්ධි යළි වසා දැමුණා. දෙදහස් විසිහය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් පූර්වවටය සඳහා ආජෙන්ටිනාව සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අරද අවසන් පූර්වවටයේදී ගෝල 3-1 ලෙස ස්විස්ටර්ලන්තය පරාජයට පත් කරමින්. අවසන් පූර්වවටයේ පළමු තරගය ලබන පාලසනදා ප්‍රංශය සහ ස්පාඤ්ඤ අතර පැවැත්වීමට නියමිතයි. අවසන් පූර්වවටයේ දෙවන තරගයේදී ආජෙන්ටිනාව සමග තරගවදින එංගලන්තයයි. එම තරගය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි. යාලි සිරස්තල මියගේ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් අමතර වන්දි මුදලක්. ඩෙංගු රෝගීන් 68,000ක්ම බයි. බීමිලදී ගැනීම හෙට අම්පාරේ නැරඹෙයි. ඉරානයේ සමරිකාව අතර ගැටුම් යලි උත්සන්න වෙයි. ආජන්ටිනාවත් පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩවණගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: FIFA World Cup එකේ final match එක දවසේ half time එකේ තියෙන mini concert එක ගැන මේ වෙද්දි මුළු ලෝකය කතා වෙනවා.
2: ඒ ගැන අහන්න හම් වෙන අලුත්ම news එක තමයි මේ mini concert එකේ Justin Bieber perform කරන එක.
1: Madonna, Shakira, BTS එක JB stage එක share කරනවා කියන්නේ මේක කලාතුරකින් connect දකින්න හම් වෙන next level concert එකක් වෙයි.
0: Talk of the town.
1: සැහෙන කාලෙකින්දම් බොලිවුඩ් වල නිවුස් මවන මූවි එකක් තමයි ෂාරුක් ඛාන්ගේ කිං මූවි එක.
2: මේ පාර අලුත්ම නිවුස් එක තමයි මුන්නබයි ෆිල්ම් එකේ සර්කිට් එකේ කැරක්ටර් එකෙන්.
1: එතකොට ගෝල්මාල් එකේ මාදවගේ කැරක්ටර් එකෙන් අපි හැමෝම හිනස්සපු අර්ෂද් වාර්සිත් කිං මූවි එකත් එක්ක ජොයින් වෙන එක.
3: ස්ක්‍රිප්ට් එක හපු ගමන්ම මට මේ ෆිල්ම් එක කරන්න ඕන කියලා හිතුණා. ඒ කියන්නේ මේක ඇක්ෂන් සීන්ස් විතරක් තියෙන මූවි එකක් නෙවෙයි. ස්ට්‍රොง ස්ටෝරි එකකුත් කැරක්ටර්ස් වලට දීලා තියෙනවා. ඒකින්ද මම කැමැත්තෙන්ම ෆිල්ම් එකට ජොයින් වෙනවා.
2: එහෙම තමයි අර්ෂද් මීඩියා වලට කියලා තිබ්බේ.
1: මේ මූවි එකේ ෂාරුග්ගේ දුව සුහානා කානුත් මේන් කැරක්ටර් එකක් කරනවා. විලන් තමයි අභිෂේක් බච්චන්.
0: Talk of the town.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000 NIBM The City University The place to be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: Didahas bisa pawas ri isilai si life GV direction oppo himian time runa. Devent bonus prati labe agaya. Rupiah kuti 10 harse 60 ikmawai. Sri Lanka Insurance Life. Biakumin mavakumin.
1: Sir, apit toru toru club le dino potential prison break ekak gana. Me maase 24 25 dawasala.
2: Manas gathada?
1: Sorry sir.
3: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
4: London prison break. Nuaral bokam berde.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් විත් නිවුස්
4: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම් බරදි
5: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
4: විමසීම් 0756336
5: Organizers and media partners.
4: Global events, Seetha FM, Seetha TV.
6: Seetha, Tele Depaya. Alut Kalavakata Telenaatya Pelak Balanna.
7: Oya inne 10 weni olamulani. Eyaage taatta namavi.
8: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu. Puduma rajek.
9: Rajiriya gobbya.
10: Ey, hatata gobbya to gobbya kiwe.
11: නිලබල කරේති ඔලමොල පුරේ
8: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
12: සීත TV තුලින්

මේ වෙලාවේ අහගෙන ඉන්නකොට නිකන් ඉඳලා හරියන්නේ නැහනේ, මැසේජ් එකක් එවන්නම ඕන නේද? මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා, සුබ දහවලක් වේවා, අපිටත් සින්දුවක් දෙන්න කියලා. අනුර තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අනුර ඉන්නේ පුස්සල්ලාවේ. පුස්සල්ලාවේ අනුර කිව්වමද කට්ටිය අඳුරන්නේ. ඉතින් එකතු කරගන්න. එතකොට මාපල ගමින් මට මැසේජ් එකක් එවලා තිනවා පියල් ජේ. මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුව ලස්සනයි නේද? මේ සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න මැසේජ් එකක් එවන්න 0711982

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
3: 20N upgrade 20N upgrade.
4: අලුත් සොන් එකක්ද?
3: නෑ, දැන් සිංගර් එකකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20N upgrade.
5: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
0: CDB එක run ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
6: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
7: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්.
6: ඕ,
7: හිතා ගන්න බැරි දේවල් නේ.
6: ඒකනේ මක්කලෝ.
7: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සේතාගෙන ඉන්න දැන් වෙලාව දවල් 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: පාසල් සිසුන්ට දැනුම් දීමක් පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් සිසුන් සඳහා අත්පා ආවරණය කර පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවව සඳහන් කළේ දැඩි අවදානම් සහිත ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුමෙන් තොරව සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි ඇඳුමක් පැළඳ පාසල් පැමිණීමටද අවස්ථාව හිමිවන බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාසල් වෙත අවශ්‍ය නිර්දේශ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා සඳහන් කළා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,075. ඩෙංගු මරණ 47ක් සිදු වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. කටාර්හි වීරවරයා වන ෂේක් බින් ඛලීෆා අල් තානි මිය ගොස් තිබෙනවා. මියන විට ඌ 74 වන වියේ පසු වුණා. ඌ 2012 වසරේදී මෙරට සංචාරක නිරත වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයේ. ඒ කටාර් රාජ්‍ය නායකයෙකු මෙරට සිදු කළ ඉතිහාසයේ පළමු රාජ්‍ය සංචාරයයි. නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස සැලකෙන්නේද ඔහුයි. දැන් ක්‍රීඩා පුවතක්. එංගලන්තයේ අන්තර්ජාතික පන්දු අර 20 ශ්‍රේණිගත කිරීමවල පෙරමුණගෙන සිටිනවා. ඉන්දියාවට එරෙහි පන්දු අර 20 ක්‍රිකට් තරගාවලිය තරඟ 4කට බිඳුවක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමගයි. එම ජයග්‍රහණයත් සමග එංගලන්තයේ නවතම 20-20 ශ්‍රේණිගත කිරීමවල පෙරමුණගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 268ක් ලබා ගනිමි. ඉන්දියාවේම ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවට හිමි වෙත්තේ 20-20 ශ්‍රේණිගත කිරීමවල නවවන ස්ථානයයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

මාල ගිලවියේ අහලා ඉවර වෙලා මොකදේ කිව්වේ? මාල ගිලවියේ නෙවෙයි මාල ගිරවියේ. මාල ගිරවියේ ලස්සනයි නේද සින්දුව? හරි, ඒ සින්දුව අහලා ඉවරනාගෙන් පස්සේ දැන් මේ අහන වෙන සින්දුවක්. හැබැයි ඉතින් සින්දුවට යන්න කලින් මාව අහගෙන ඉන්න කට්ටියක් ඉන්නානේ නේද? එයාලව මතක් කරන්න ඕන්. ලස්සිනී රවිෂානි මැසේජ් එකක් එවලා තියෙනවා. හයි මාෂී, කොහමද? හොඳින් ඉන්නවද කියලා අහලා තියෙනවා. කොටක් හොඳින් ඉන්න පේනවා නේද මං කතා කරන විදිහෙම? හරි, ඉතින් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. ඒ විතරක් නෙවෙයි, අරෝෂ් හායි කොහොමද? කොහෙද මේ අරෝෂ් වයිෆ් එක්ක යන්නේ? ෂොපින් කරන්න නේද? ඉතින් අරෝෂ් මැසේජ් කරලා තියෙනවා වයිෆ් ඉන්නවා නිපුණි, අවත් ස්පෙෂලි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ගොඩාක් ආදරෙන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න අලුත් පැයක් පටන් අරගෙන මැසේජ් එකක් එවන්න 0711 982 2 4.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
1: 20 an upgrade
2: අලුත් song එකක්ද
1: නෑ දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
2: upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න
0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777 Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: City Road සමාජිකයන් සඳහා Cargill's Foot City within Megawattam, Pondre Fat Spread, ඉතිරිය රුපියල් 200යි, Maliban Smart Cream Cracker, ඉතිරිය රුපියල් 115යි, Magic Nuga සහිත Butterscotch, ඉතිරිය රුපියල් 300යි, Harpic 10X, ඉතිරිය රුපියල් 145යි, Cargill's Foot City.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
6: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
6: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
5: 13.19ට කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: Nuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාහස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
3: සියත සතියන්තයා.

0: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
0: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
3: කොබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඈරාලහමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලහමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය

0: తిలక వర్ధన్ టెక్స్టైల్స్ ලැබෙන පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගන්න මේ මාසේ 24 25 දවස්වල
1: මනස්ගතද
0: සෝරි සර්
2: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwara bokam berde.
4: ජූලි 24 බස්ටි යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
3: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම් බරදි
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0856336
4: Organizers and media partners.
3: Global events, CFM, CFTV.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 7332 1000. NIB The City University, the place to be.
2: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75%ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: රැයක් පුරා විඳින පැයක්.
6: රැදායයි කීදායයි
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අන්න.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

0: දැන් වෙලාව හවස 2:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: கொல்கத்தா டாப் ஸ்டோரி.
1: சௌந்தர்ய விஸ்வவித்யாலய ஹெட்ட யலி விருத்த கேரே ඩෙංගු අවධානම හේතුවෙන් සති දෙකක් වසත වූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඊට අදාළව අද දවස පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකයි. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළත් මෙහිදී පිරිසිදු කිරීම කටයුතු සහ දුහුමායනය සිදු කරමින් මදුරුවන් සිටින ස්ථාන පරීක්ෂා කෙරුණා. කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය මෙම කටයුතු සඳහා එක්ව සිටියා. දැන් විදෙස් පුවතක්. හොමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය ජාතිකයෙකු අතුරුදන් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ඕමානයේ වෙරළටුනුතුරින් ප්‍රහාරයට ලක් වූ GF Galaxy නම් එම නෞකාවේ සිටි තවත් ඉන්දීය ජාතිකයන් දස දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන ඇති බවයි. සයිප්‍රසයේ ධජය යටතේ යාත්‍රා කළ එම බහලුම් නෞකාව හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි එක්සත් ජනපද මධ්‍යම විධානය ප්‍රකාශ කළේ. මෙම සිද්ධිය තරය එහෙලා දකින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සියත සතියක්.

තවත් අලුත් පැයකට අපි ඇවිල්ලා. හවස දෙකයි විනාඩි 9යි. මාෂි ඔබත් එක්ක. ඔබ මාෂිත් එක්ක. ඉතින් ඒ නිසාමද මන්දා මෙච්චර වේගෙන් වෙලාව ඉක්මනින් යන්නේ නේද? වෙලාව කවදාවත් අපිට නතර කරලා තියාගන්න බෑ. වෙලාව අපිට නතර කරලා තියාගන්න බැරි නිසා අපි වෙලාවත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්න ඕන නේද? ඉතින් මම ඔබත් එක්ක ඉන්න අවසාන පෑය දෙක තමයි මේ විදිහට කෙවිගෙන යන්නේ. මෙසේජ් එකක් කියවලා තියන්න 0711982894 කියන අපේ WhatsApp නම්බර් එකට. මේ වෙලාවේ කොට්ටාවේ ඉඳලා මාව සද්දෙට අහගෙන ඉන්නවා කියලා මට සමන් හංස සිදන් කියන කට්ටිය මැසේජ් එකක් කියවලා තියෙනවා. දිල්රුක් තමයි මැසේජ් එක ටයිප් කරලා තියෙන්නේ. හායි, අපිව සොංග් එකකට එකතු කරගන්න මේ වෙලාවේ බෝඩිමේ ඉන්න ගමන් සියත අහගෙන ඉන්නවලු. කොට්ටාවේ තමයි ඉතින් ওই බෝඩිම තියෙන්නේ. කොට්ටාවේද තියෙන්නේ. හරි, ඒ විතරක් නෙවෙයි, සුබ දහවලක් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා ට්‍රින්කෝ වලින් මැසේජ් එක එවලා තියෙන්නේ. පුංචි බණ්ඩගේ ෆැමිලි එකෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. දිගටම අහගෙන ඉන්න.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, I'm Shenia. Foreign campus ekaka indaganawa kiyanne mage thibba lokuma hine. Thailand. Visa documents prashna mukutma nathuwa hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan una.
3: Jeevithaye vinash karana hineta danma katha karanna. Global University Partners. 0712 492 2 0712 327 777
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
6: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIB The City University, the place to be.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: Theater Tele දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මන්නම් හිතන්නේ නැත.
10: දකින්න හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
10: සියත සතියන්ත.

0: ඩීබී බැංකුවෙන්නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති ස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ්සිටි.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: ඇයි
5: වැඩි වෙලා.
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම.
10: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
14: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
15: මනස්ගතද?
16: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
17: London prison break. Nuwara bokambaradi.
18: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් විත් නිවුස්.
17: London Prison Break Nuwara Bokambaradi.
18: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
17: විමසීම් 0756336
18: Organizers and media partners
17: Global Events CFM CTV.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ත්‍රිමණ්ඩලය මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: 20 and upgrade.
2: අලුත් song එකක්ද?
1: නෑ, දැන් Singer King, Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
3: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: දෙදහස් විසි පහවසර SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමෙන් මවකමෙන්
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහරි වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: වඩම් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

අනාවැකියක් කියන්නද? මොන වගේ අනාවැකියක්ද? සින්දුවේ නම අනාවැකියක්. මම මේ සින්දුවට හරිම කැමතියි. ඉතින් මැසේජ් කරපු ඔබව මතක් කරන්න පැයිනේ අනාවැකියක් කියන්න කලින්. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලනකොට මම හැමදාම අහන්නේ සියත. මම මොරටුවෙන් රුක්ෂාන් ෆර්නෑන්ඩෝ. මටත් ලස්සන සින්දුවක් ඕනිමයි කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. හයි අක්කේ, අපිටත් දෙන්නකො ලස්සන සින්දුවක් කියලා පැලවත්තෙන් ප්‍රියදර්ශිනී මැසේජ් එකක් එවලා තියෙනවා. ප්‍රියදර්ශිනී, මේ ඇහෙන සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. දිගටම අහගෙන ඉන්න.

0: දැන් වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි.
1: එල්නිනෝ නිසා ආහාර මිල ඉහළන ලකුණු. මෙවසරේ ඇතිවේ හැකි සුපර් එල්නිනෝ කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ලෝක ආහාර මිල 2028 වසර දක්වාම ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මැද පෙරදිග යුද්ධය හේතුවෙන් මේ වන විටත් ලෝක ආහාර මිල ගත වූ වසර තුන තුළදී වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇති බවයි. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇතිවන අධික උණුසුම, නියඟය, ගංවතුර සහ කුණාටු හේතුවෙන් ආහාර සැපයුම් දාමයට තවත් දැඩි බලපෑම් එල්ල වනු ඇති. ඒ සමග උද්ධමනය නැවත ඉහළ යාමේ අවධානමක් ඇති විය හැකි අතර පොලී අනුපාතද දිගු කාලයක් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවනවා. ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ විශ්ලේෂණයට අනුව මෙම එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලෝක ආහාර භාණ්ඩ මිල 15.8% ඉහළ යා හැකි. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපා කලාපයේ ආහාර මිල 1.3% පමණ ඉහළ යා හැකි බවද එම ආයතනය පැවසුවා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් චීනය, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඊජිප්තුව ඇතුළු රටවල ඉතිහාසයේ දරුණු නියඟ සහ ආහාර හිඟයන් හටගෙන තිබෙනවා. 1876 සිට 1878 අතරතුර කාලයේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ පමණක් මියගිය ගණන මිලියන 6කට අධිකයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා මගේ දෑස් දිහා. ඒ සින්දු ඒ විදිහට ඉවර වෙනකොට සුළඟ නුඹ වගේ කියලා මේ සින්දුව පටන් ගන්නවා. අපි දෙන්නගේ අවසාන පෑ තමයි මේ විදිහට පටන් ගන්නෙ නේද? අවසාන පෑ කියලා ඉතින් වෙනසක් නැහනේ. මාෂි ඔබ ළඟටම වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මැසේජස් කීපයක් ඇවිල්ලා තියෙන නිසා ඉක්මනට ඒ ටිකත් මතක් කරන්නම්. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා පානදුරෙන් සර්ණමාලිගෙන්. මේ වෙලාවේ සද්දෙටම සියත අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මාෂි මං ඔයාව හැමදාම අහනවා. ඔයාව කන ළඟ තියාගෙන ඉන්න කියලා තමයි මට කිව්වේ. බොහොම ස්තුතියි ඔයා ආදරයට. ඔයා ආදර ඔය විදිහට තියාගන්න ඕන හොඳද? ඒ විතරක් නෙවෙයි, හයි අපිත් ඔයාව අහගෙන ඉන්නවා. අපි මොරටුවේ නාලන්ද හොටෙල් එකෙන් තමයි මේ වෙලාවේ සද්දර සීත අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා සඳුන් මැසේජ් එකක් කියවලා තියෙනවා. සඳුන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න දිගටම අහගෙන ඉන්න. සුභානි මැසේජ් එකක් කියවලා තියෙනවා, හයි මාෂි අපි හෝමාගමින්, අපිවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න දිගටම අහගෙන ඉන්න.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා, හදවත් දිනු, හිතවත්කම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
7: 13.19 කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
11: අපි
12: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
18: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

ආදරේ හරියට ගීතයක් වගේ නේද? මට වෙලාවකට හිතෙනවා ආදරේ ගීතයක් වගේ කියලා. මේ සින්දුව ඇහෙනකොට තමයි එහෙම හිතෙන්නේ. බලමු කවුද ඉන්නේ කියලා මාව අහගෙන සින්දුවක් දෙන්න. මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක එවලා තියෙනවා චතුරංග. ඊශ්‍රායල් ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හයි චතුරංග. හොඳින් නේද? ඔයාට හිතෙනවද චතුරංග ආදරේ ගීතයක් කියලා? සින්දු අහමු අපි. ඊට පස්සේ මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා චනෝපා මැසේජ් එකක් එවලා තියෙනවා. ෆැමිලි එක හැමෝම එකතු කරගෙන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්න දිගටම අහගෙන ඉන්නවා.

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියතේ FM Breakfast Drive.
6: අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-bank debit card challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Co-bank debit cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අබ දෙකකුත් දාලා
9: ඈරාලහමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඕරාලහමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචක් ගායේ
5: දිලක වර්ධන textiles

0: මේ බැංකුවෙන් නුබේ ස්ථාවරතැන් පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8 32 1000 NIB The City University The place to be.
2: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
9: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ දිපදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
10: 20 and upgrade.
11: අලුත් song එකක්ද?
10: නෑ, දැන් Singer එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
12: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
4: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
14: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී.

වෙලාව හවස 3:54. මාෂිට යන්න වෙලාව ඇවිල්ලා නේද? එහෙනම් මාෂි ගිහින් එන්නද? යන්න කලින් මට කිව්වා ගෙදර යන්න කලින් මගේ නම අනිවාර්යෙන්ම කියලා යන්න කියලා. මං හිතන්නේ මම මේ නම දෙවෙනි පාරටද කොහෙද මතක් කරන්නේ. තිලක් තෙන්නකෝන් පිළියන්දල ඉඳලා ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. යන්න කලින් මාව ආයෙමත් සරක් මතක් කරන්න කියලා. ඔන්න එහෙනම් ගෙදර යන්න කලින් ආගෙන මාව ආයෙමත් සරක් මතක් කරා තිලක්. බොහොම ස්තුතියි මැසේජ් එකට. එහෙනම් අදට ගිහින් එන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් කියන්න දෙන මෙච්චරයි. හැමදාම කියනවා වගේ සතුටින් හිනාවලා පරිස්සමට ඉන්න මාවත් මතක තියාගන්න. මම ආශී.

0: දැන්වෙලා මහව සහතරයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: किया था टॉप स्टोरी
1: मासा हाय कदे इंडिया संचार की दसदा सकते वे नेटा මෙවසරේ ජනවාරි 1 වනදා සිට ජූලි 8 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 11,092,705 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය ජූනි මාසයට සාපේක්ෂව මෙම මාසයේදී වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින්. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් ගණන 10,611ක්. දැන් විදේශ පොතක් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරච්චි සහ පාකිස්තාන විදේශ අමාත්‍ය මොහමඩ් ඉෂක් දාර අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පාකිස්තාන විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ දෙපාර්ශ්වය කලාපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ නවතම වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවයි. ඉදිරියටත් සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට එකඟ වූ බවද එම නිවේදනයේ සඳහන්. ආරච්චි ඊයේ දිනේ ඕමානයේ මස්කට් නුවරට ගොස් එරට විදේශ අමාත්‍යවරයා හමු වුණා. හොමු සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා ඕමානයේ නව යෝජනාවක් සකස් කර ඇතැයිද එහිදී වාර්තා වී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 311 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි. මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රක ඉතිරිය රුපියල් 115යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි. හාපික් 10X ඉතිරිය රුපියල් 145යි. කාගිල්ස් ෆුඩ් සිටි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්නේ
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
10: රාජ්‍යරෝ ගොබ්බයා
11: එයි කටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ
8: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්

0: හවස 4යි විනාඩි 30යි.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.

0: Dito ka spesi pa masri SLIC Life GV Direction Oppo Himian Time Yuna. Tevent bonus prati labi agaya. Rupel kuti ek das harase hata ik mawai. Sri Lanka Insurance Life. Be a kumin, mava kumin.
1: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ් ගෙවන්න දිනන්න
4: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
5: මනස්ගතද
4: සෝරි සර්
6: Attention please there is a prison break all units respond immediately attention please
7: London prison break නුවර බෝකම්බරදී
8: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news
7: London Prison Break නුවර බෝකම්බරදී
8: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
7: විමසීම් 0756336
8: organizers and media partners
7: global events theater film theater tv

0: அவன் சாத்தராய் வினாடி பணஸ்தனாய்
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
2: 20 upgrade 20 upgrade
3: alu song ekakda
2: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
4: upgrade wenna laptops ganna singer ekata adama enna
1: this wasaraka visheshtatwe abhimanaya people's leasing vishwasi pramukaya
5: meka tama vistare danna ona pattare
6: kollu kollu

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIBM the City University, the place to be.

0: Didahas bisi pawas ni SLIC Life GV Direction Oppo Himian Time Runa. Devant bonus pratilabe agaya. Rupiah kuti 1460 ikmawai. Sri Lanka Insurance Life. Biyakumin mavakumin. Sri Lankawe pratama watawata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
3: ඔළුව කොහෙරි වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල්
2: ඒකනේ මක්කලෝ
3: වඩම් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: සිදහගනි නොවෙලාව හවස පහයි විනාඩිකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රෑන් නිවුනත් රෙජිස්ටර් ඩුනත් ත්‍රීවිල් එකක් ගන්නවනම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදීසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යාමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: वी मेलोडी के नियम आरंभ करी मटे सियाल सोदानम දෙදහස් විසිහය යලකන්නේ රජය සහත්තක මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන හෙට අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව ගොමරන් කඩවල මඩකලපුව මුලතිව් සහ කිරිලොච්චේ ප්‍රදේශවලද හෙට සිට වී මිලදී ගැනීමට නියමිත බවයි රජය පැවසුවේ. එහිදී නඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට සම්භා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කිරි සම්භා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගනු ඇති. රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් මිලියන 6000ක් වෙන් කෙරුණා. දැන් විදෙස් පොතක්. ඊජිප්තු ජනාධිපති අබ්දල් ෆටා අල් සිසි සහ එක්සත් අරාබි එමිරාජ්‍ය ජනාධිපති ෂේක් මොහමඩ් බින් සායෙඩ් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී අවධානය යොමු ඇත්තේ ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා ගෙන යන රාජතාන්ත්‍රික උත්සාහයන් පිළිබඳවයි. පසුගිය සතිය තුළ ඇමරිකාව සහ ඉරානය අතර යළි ප්‍රහාර හුවමාරු වීමත් සමග දෙරට නැවතත් රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත්කාර පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටිනවා. ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් ආරක්චි සහ පාකිස්තාන විදේශ මාත්‍ය මොහමඩ් ඉෂාක් ඩාර් අතරද දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පාකිස්තාන විදේශ මාත්‍යාංශයේ නිවේදනය කළේ දෙපාර්ශ්වයේ කලාපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ නවතම වර්තනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවයි. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
4: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8332000. NIBM The City University, The place to be.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
8: limited sri lanka maha bankwe avasara lat balapatra labi mudal samagama
9: 20th upgrade 20th upgrade
10: alut song ekakda
9: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
10: upgrade wenna laptops ganna singer ekata adama enna
11: amme man thamai me sare wediyema lakunu ganne
12: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
19: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: දහස් විසි පවස එසල්යිසි ලයිෆ් ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාබේ අගය රුපියල් කෝටි 1,460 හැට ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
6: මනස්ගාතද?
5: සෝරි සර්.
7: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
8: London prison break. Nuwara bokambaradi.
9: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් with news.
8: London prison break nuwara bokambaradi
9: ප්‍රවේශ පත්‍ර tickets ministry within ho edina torata wen
8: vimusim 0756336
9: organizers and media partners
8: global events 7fm 7tv

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේ කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BOTV.

0: Diddakas bisi pala sa SLIC Life GV Direction o premium time yun na. 7th bonus prati labi agaya. Rupel kuti ek dahas harase hata ikmavai. Sri Lanka Insurance Life. Diyakumin mavakumin.
1: Subadavasa.
2: Alut vela.
1: Pahasu vela. Tengi pedi vela. Angkatunai lagne kai laksha pahada electric bike kekada.
2: Kemati eka kape ate. Subadavasa.
3: Davasa subai sehi na dinai. Subadavasa. ජාතිකලොතරැයි මණ්ඩලය
2: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ ජාතිකාරේ
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි. ඩෙංගුවලින් ආරක්ෂා වීමට පාසල් සිසුන්ට උපදෙසක්. ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර තුන්වන තැන ශ්‍රී ලංකාවට. වී මිලදී ගැනීම හෙටින් නැරඹෙයි.
2: දැන් වී කිලෝ එකක් 150ක් කරොත් හාල් කිලෝ එකක් කීයක් වෙනවද?
1: ඉන්දියාවෙන් ඉරානයට චෝදනා.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117378388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම කියා.

0: Anna, da sudu kotigen e Disney.
1: Danin Anna. Sadiye dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8320-1000. NIBM The City University, the place to be.
6: Theater, tele දෙපැය. අලුත් කලාවකට tele නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
9: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.
6: සියත සතියන්තය.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
2: හොස් හයයි විනාඩි 30යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි. ඩෙංගුවලින් ආරක්ෂා වීමට පාසල් සිසුන්ට උපදෙසක්. ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර තුන්වන තැන ශ්‍රී ලංකාවට. වී මිලදී ගැනීම හෙටින් නැරඹේ. ඉන්දියාවෙන් ඉරානයට චෝදනා.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇමරිකාව සතයක් තුළ ඉරානයට එල්ල කළ තෙවන ප්‍රහාර මාලාවෙන් පසු දෙරට අතර ගැටුම තවතුරටත් උත්සන්න වී තිබෙනවා. ඉරානය අද ප්‍රකාශ කළේ බහරේනිය, කුවේටය, ජෝර්දානය, කටාර් සහ ඕමානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රහාර ඉරානයේ දකුණු වෙරළබඩ නගරවලට ඇමරිකාව යළි ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් බවයි ඉරානය පැවසුවේ. ඇමරිකාව ඉරානය ඉලක්ක රසකට පුළුල් ප්‍රහාරමාලාවක් එල්ල කළේ ඉරානය විසින් හොමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමෙන් අනතුරුවයි. ඉරානය චෝදනා කළේ පසුගිය මාසයේ දෙරට අතර අත්සන් කළ අවබෝධතාගේ විසුම ඇමරිකාව විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට තීරණය කළ බවයි. මෙ අතර හොමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වාණිජ්‍ය නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දිය ජාතිකයෙකු අතුරුදන් වී ඇති බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. එබා මාත්‍යාශය පැවසුවේ ඕමානයේ වෙරළටුණු තුරින් ප්‍රහාරයට ලක් වූ ජීෆ් ගැලස්කී නම් එම නෞකාවේ සිටි තවත් ඉන්දිය ජාතිකයින් දස දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන ඇති බවයි. සයිප්‍රසයේ ධජ යටතේ යාත්‍රා කළ එම බහලුම් නෞකාව හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබේදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි එක්සත් ජනපද මාධ්‍යම විධානය සඳහන් කළේ. මෙම සිද්ධිය තරයේ හෙළා දකින බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම අමාත්‍යාංශය අවධාරණය කළේ ජාත්‍යන්තර නීතියට අනුකූලව හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් හා බාධාවකින් තොරව නාවික ගමනාගමනය සහ වෙළඳ කටයුතු තහවුරු කළ යුතු බවයි. එමෙන්ම කලාපයේ වාණිජ්‍ය නෞකා සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාර වහා නතර කළ යුතු බවද ඉන්දිය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්චි සහ පාකිස්තාන විදේශ අමාත්‍ය මොහම්මද් ඉෂාක් ඩාර් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ දෙපාර්ශ්වය කලාපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ නවතම වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවයි. ඉදිරියටත් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට එකඟ වූ බවද එම නිවේදනයේ සඳහන්. ආරක්ෂි ඊයේදිනේ ඕමානයේ මස්කට් නුවරට ගොස් එරට විදේශ අමාත්‍යවරයා අද හමු වුණා. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා ඕමානයේ නව යෝජනාවක් සකස් කර ඇතැයිද එහිදී වාර්තා වී තිබෙනවා. ඊජිප්තු ජනාධිපති අබ්දල් ෆටා අල් සිසි සහ එක්සත් අරාබි එමිරාජයේ ජනාධිපති ෂේක් මොහමඩ් බින් සායිඩ් අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අවධානය යොමු ඇත්තේ ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා ගෙන යන රාජතාන්ත්‍රික උත්සාහයන් පිළිබඳවයි. මේකමුව බන්ධනාගාරයේ සිටි රඳවියන් 1700ක් පමණ මෙවැනි විට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක පැවසුවේ තවදුරටත් රැඳවියන් 700ක් පමණ මිගමෝ බන්ධනාගාරයේ රැඳී සිටින බවයි. ඔවුන්ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි. සෙසු බන්ධනාගාරවලද ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් රැඳවියන් මාරු කිරීම අපහසු වී තිබෙනවා. මහමෝදර සහ බෝගම්බර බන්ධනාගාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. මේකම බන්ධනාගාරයේ ගැටුමින් මේකේ නිලධාරීන්ගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ මෙවන විට ඔවුන්ගේ පවුල්වලට රුපියල් 105 බැගින් වන්දි ලබා දී ඇති බවයි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙවීම මත තවත් වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ. මේකම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 8ක්. පසුගෙදා ඔවුන්ට උසස් වීම්ද ප්‍රදානය කරනු ලැබුවා. අදාළ ගැටුමින් බන්ධනාගාර දේපළවලට සිදු වූ හානිය තක්සේරු කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සඳහා පත් කළ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මෙවන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. කැබිනට් සංශෝධනයක් කඩිනමින් සිදු කරන්නේයි සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
3: අමාත්‍ය මණ්ඩලයෙන් 90%ම අසාර්ථක අසමත් දුර්වල ඇමතිවරු ඉන්නේ. අනුකුමාර මහත්තයාට කැබිනට් රීෂෆල් එකක්වත් කරලා ටෙස්ට් කරලා බලන්න අඩුම ගානේ දෙවෙනි පෙළ පසු පෙළ සමහරට දක්ෂ අය ඉන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම මේ දුර්වල අමාත්‍ය මණ්ඩලයේ රීෂෆල් එකක්වත් අපේ ජනාධිපතිරය කරේ නැහැ. ඒ නිසා මේ අමාත්‍ය මණ්ඩලයේ අතිබහුතරයක් දුර්වලයි ඉන්නේ.
1: ඇමතිවරු වගකීම් වලින් බැහැර වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නාපෙරුම ප්‍රකාශ කළා.
4: කෙනෙක් සිද්ධියක් සිද්ධ වුණා කලින් දවසේ දෙන්නෙක් ජීවිතක්ෂයට පත් වුණා අරංගලය තුල. මොකද පහුවදා මේ ගැන සැලකිල්ලකට ගත්ත නැති නිසා තමයි ඉතුරු 27 දෙනා මිය ගියේ, ඝාතනය වුණේ. නමුත් ආණ්ඩුව අර අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනා වගේ කලින් ඉච්ච අනුතුරු හැදීම් ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ.
1: බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ප්‍රකාශ කළා.
5: අපරාධ ස්ථානයක් වෙච්ච මීගම බන්ධනාගාරය තුළ රඳවියන් 2400ම එදා රාත්‍රියේ එතන ඉන්න ඉඩදීමෙන්ම ආණ්ඩුව වක්කීම පැහැරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමතිවරයා කියනවා මොකද්ද වෙන්නේ කියලා තමන් දන්නේ නැහැ, Facebook බලුවේ නැහැ කියලා. හරිද? ඉතින් මේවද වක්කීම ඇමතිවරු කියන
1: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි පළකලේ මෙවන් අදහසක්.
6: ආණ්ඩුවේ විශේෂ බර අමාත්‍යවරයෙක් ඉල්ලා සිටුවත් නැහැ. අපි අපේ වගකීම හරියට ඉටු කරනවා, ඉටු කරමින් තියෙනවා, ඉදිරියේදීත් ඉටු කරනවා. මේ රට මේ ආකාරයට බරපතල අපරාධ රාජ්‍යයක් දක්වා ගෙන ඒම පිළිබඳව විපක්ෂයේ අදාළය ඉල්ලාස් වෙන්න නම් ඕන.
1: නීතිය අධිපත්‍ය බිඳවැටීමට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
7: විනිශ්චකාරවරු පවා නැගිටිනවා. මොකටද? නීතියේ ආධිපත්‍යය සහ නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන්
1: විපක්ෂයේ දූෂිතයින් පළ කරන චෝදනා පිළි නොගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවා.
8: රටේ අර කූජිත විපක්ෂයේ කණ්ඩායම සකලවිධ දූෂිත බලවේග ටික ඉදිරිපත් කරන විවේචන පිළිබඳව අපි සැලකිල්ලට ගන්නේ නැහැ. අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි අතර වෙච්ච ගැටුම මේකට උඩගෙඩි දුන්නේ කවුද, යටින් මේ ගේම ඇද්දේ හරියටම මේකට නායකත්වයේ දුන්නේ කවුද කියන එක පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කරගන්න ඕන. ඒ කටයුත්ත මේ වෙනකොට සිදු කරමින් පවතිනවා.
1: පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් සිසුන් සඳහා අත්පා ආවරණය කර පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ දැඩි අවදානම් සහිත ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුමින් තොරව සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි ඇඳුමක් පැළඳ පාසලට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාසල් වෙත අවශ්‍ය නිර්දේශ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා සඳහන් කළා. ඩෙංගු අවදානම හේතුවෙන් සති දෙකක් පසා තිබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේද හෙට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි. ඊට අදාළව අද දිනේ පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,075 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක්.

0: අදාළ හැම දෙයක්ම පවතිනවා, යන්ත්‍ර තියෙනවා, ඒවා කාර්ය මණ්ඩලයට විහිකට පත් වෙලා තියෙනවා. ඒ වුණත් කාර්ය මණ්ඩලය කටයුතු අඛණ්ඩව කරගෙන යනවා.
1: 2026 යලකන්නේ රජයේ සහතික මිලට විමිලි දී ගැනීමේ වැඩසටහන හෙට අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව ගෝමරන් කඩවල, මඩකලපුව, මුලිතිය සහ කිලිනොච්චි ප්‍රදේශවලද හෙට සිට විමිලි දී ගැනීමට නියමිත බවයි රජය පැවසුවේ. එහිදී නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්භා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කේර සම්භා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගනු ඇති. බියලවි මණ්ඩලය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යන ආයතන මගින් පමණක් යලකන්නේ විභාගව සහ ගොවි ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන රුපියල් මිලියන 46,006ක්. ඒ අනුව රජයේ සහතික මිලට විමිලදී ගැනීම සඳහා බියලවි මණ්ඩලය හරහා රුපියල් මිලියන 6,000ක් වෙන් කෙරුණා. පෞද්ගලික අංශය සඳහා විමිලදී ගැනීමට ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක්. දිට්වා මගින් වගහානි වූ වීගොවීන්ට වන්දිකිවීම සඳහා රුපියල් මිලියන 8,886ක් සහ හානිමෝ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5,788ක් වෙන් කර තිබෙනවා. හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 13,492ක්. රුපියල් 10,200 බැගින් මිල අඩුකර පොහොර ලබා දීම සඳහා රුපියල් මිලියන 1,840ක් වෙන් කෙරුණා. මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල විමිලදී ගැනීම ලබන 15 දා සිට ආරම්භ කරන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය මාතය නාමල් කරුණාරත්න පැවසුවේ.
2: රුපියල් 90ට ඔබ වී විකුණන්න අවශ්‍ය නැහැ. දැන් රජය රුපියල් 120ටත්, 130ටත්, 140ටත් වී මිලදී ගන්නවා. නාඩු සම්බා, කේලි සම්බා, ඒ වගේම තමයි මෝල් සංගම්, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ, ඒ මෝල් සංගම් සියල්ල එක්ක අපි පෞගේ දවසේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ඒගොල්ලොත් එකඟ වුණා රජයේ නියම කරපු මිලට වී මිලදී ගන්න.
1: ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ රජයේ විමිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රායෝගික නොවන බවයි.
3: තාම උහන තියෙන වී ගබඩා විතරයි ඇරලා තියෙන්නේ. ඉතින් ඒකටත් ඇතැම් අත්තරු නෙල්ල ප්‍රදේශයේ ඉඳන් කිලෝමීටර 20-30 සමහරලාට යන්න වෙනවා ගොවියට වී ටික දෙන්න. සමහර ප්‍රදේශවල තාම අම්පාර දිස්ත්‍රික්කයේ තුල වී අලෙමෙන්ලි ගබඩා ටික ඇරලා නැහැ. දැනට වී හිස්තරමින් යනවා. 15 වෙනිදා කොමට රතියක් ඇතුළත ඇති කියලා හිතනවා.
1: ලොව වැඩිම රථවාහන තදබදයක් ඇති රටවල් අතරින් 3 වන ස්ථානයේ ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ නම්බියෝ වෙබ්බඩිවේ විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට බවයි. මාර්ග තදබදය හේතුවෙන් ගමන් කාලය වැඩිවීම සහ රථවාහන ගමනාගමනයේ කාර්යක්ෂමතාව අඩුවීම මෙම දර්ශක මගින් පෙන්නුම් කරනු ලබනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කොළඹ නගරයේ ආශ්‍රිත අධික වාහන ඝනත්වය, ප්‍රමාණවත් නොවන පොදු ප්‍රවාහන සේවා සහ මාර්ග ධාරිතාවට සාපේක්ෂව වාහන සංඛ්‍යාව ඉහළයාම ශ්‍රී ලංකාවේ මාර්ග තදබදයට ප්‍රධාන හේතු ලෙසයි. ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙස නයිජීරියාව නම් කර තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ කොස්ටරිකාවයි. බංග්ලාදේශය සිව්වන ස්ථානයටත්, කෙන්‍යාව පස්වන ස්ථානයටත් නම් කෙරුණා. මේ අතර ගත වූ මාස 3ක කාලය තුළ මෙරට තුළ මජ විභාවිත කර බස් රථ දහවනය කරන රියදුරන් හඳුනාගැනීමේ බැටලීම් 5,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති මංජුල කුලරත්න පැවසුවේ එම වැටලීම්වලදී මජ විභාවිත කර බස් රථ දහවනය කරන රියදුරන් 300ක් පමණ හඳුනාගත් බවයි.
4: ඒ සියලු දෙනාට විරුද්ධව නීතිය ප්‍රයත්නක් කරලා තියෙනවා. ඒකලොන් ගිරියදුරු බලපත් කරනවා සියරවා. ඊට අමතරව දඩ මුදල් වලට යටත් වෙනවා. දැන් අපි මේ අවස්ථාවරට මේක තවතුරටත් පුළුල් කරමින් එක බස් රථය ඇති වුණේ අපි බස් රථ දෙකක් සදහා මේක පුළුල් කරමින් බස්නාහිර පළාතේ ඔබට ලංකාම ආවරණයට පරිදි ප්‍රයත්නක් කරන්න දැන් අපි කටයුතු කරමින් ඉන්නවා ඉදිරියේ.
1: 2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 12 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ සැප්තැම්බර් මස 18 වනදායි. එය පළමුවර කියවීම ඔක්තෝබර් මස 7 වනදා සිදුවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. අමාත්‍යංශ අනුව වියදම් ඇස්තමේන්තුව තුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වනදා යොමු කිරීමට නියමිතයි. අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙනවා. කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 21 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

0: Sieta. Sieta Sports Highlights.
1: එංගලන්තය අන්තර්ජාතික පන්දුවර විශ්ව ශ්‍රේණිගත කිරීමවල පෙරමුණගෙන සිටිනවා. ඒ ඉන්දියාවට එරෙහි පන්දුවර විශ්ව ක්‍රිකට් තරගාවලිය තරඟ 4 බිඳුවක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමගයි. එම ජයග්‍රහණයත් සමග එංගලන්තය නවතම විසයි විශ්ව ශ්‍රේණිගත කිරීමවල පෙරමුණට පැමිණ ඇති ප්‍රසාද ලකුණු 268ක් ලබා ගනිමින් ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ පසු වනවා. විසයි විශ්ව ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවට හිමිවැත්තේ නවවන ස්ථානයයි. පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටේ තරඟ ලබන බදාදා සිට ආරම්භ වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරඟය ලබන 15 වනදා පැවැත්වෙන්නේ ප්‍රංශය සහ ස්පානිය අතරයි. දෙවන අවසන් පූර්ව තරඟය එංගලන්තය සහ ආජන්ටිනාව අතර ලබන 16 වනදා පැවැත්වෙනු ඇතේ. යලි සිරස්තල ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි. ඩෙංගුවලින් ආරක්ෂා වීමට පාසල් සිසුන්ට උපදෙසක්. ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර තුන්වන තැන ශ්‍රී ලංකාවට. වී මිලදී ගැනීම හෙටින් නැරඹෙයි. ඉන්දියාවෙන් ඉරානයට චෝදනා. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: FIFA World Cup එකේ ෆයිනල් මැච් එක දවසේ half time එකේ තියෙන mini concert එක ගැන මේ වෙද්දි මුළු ලෝකයක් කතා වෙනවා.
2: ඒ ගැන අහන්න හම්බෙන අලුත්ම news එක තමයි මේ mini concert එකේ Justin Bieber perform කරන එක.
1: Madonna, Shakira, BTS එක JB stage එක share කරනවා කියන්නේ මේක කලාතුරකින් කෙනෙක්ට දකින්න හම්බෙන next level concert එකක් වෙයි.
0: Talk of the Town.
1: සෑහෙන කාලෙකින්දම් බොලිවුඩ් වල නිවුස් මවන මූවී එකක් තමයි ෂාරුක් ඛාන්ගේ කිං මූවී එක.
2: මේ පාර අලුත්ම නිවුස් එක තමයි මුන්නබයි ෆිල්ම් එකේ සර්කිට්ගේ කැරක්ටර් එකෙන්.
1: එතකොට ගෝල්මාල් එකේ මාදවගේ කැරක්ටර් එකෙන් අපි හැමෝම හිනස්සපු අර්ෂද් වාර්සිත් කිං මූවී එකත් එක්ක ජොයින් වෙන එක.
3: ස්ක්‍රිප්ට් එක හපු ගමන්ම මට මේ ෆිල්ම් එක කරන්න ඕන කියලා හිතුණා. ඒ කියන්නේ මේක ඇක්ෂන් සීන්ස් විතරක් තියෙන මූවී එකක් නෙවෙයි. ස්ට්‍රෝง ස්ටෝරි එකකුත් කැරක්ටර්ස් වල දීලා තියෙනවා. ඒක හින්දා මම කැමැත්තෙන්ම ෆිල්ම් එකට ජොයින් වෙනවා.
2: එහෙම තමයි අර්ෂද් මීඩියා වලට කියලා තිබ්බේ.
1: මේ මූවී එකේ ෂාරුග්ගේ දුව සුහාන කානුත් මේන් කැරක්ටර් එකක් කරනවා. විලන් තමයි අභිෂේක් බච්චන්.
0: Talk of the Town.

0: දෙදහස් විසි පහසේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: වඩම් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමක්.
4: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනෝ potential prison break එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
5: මනස්ගතද?
4: Sorry sir.
6: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
7: London prison break. Nuwara Bokamberdi.
1: ජූලි 24, වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25, BNS, කාංචනා, රවීන්, සරිත් සුරිත් with news.
7: London Prison Break Nuwara Bokamberdi
1: Pravesha Patra Tickets Ministry within ho edina torata wen
7: Vimasim 0756 336 331
1: Organizers and Media Partners
7: Global Events Seetha FM Seetha TV

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: දැන් වෙලාව රාත්‍රී 7යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 88 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115-411-411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 10යි 0714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
16: මන්නම් හිතන්නේ නැහැ සර්.
14: දකින හේන පිනන මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
19: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ දහයට සියත අහන්න
8: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මදියට ඩබල් දාලා කං එප දෙකකුත් ගහලා
9: ඈරාලහමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිලිසිම නාරේ චම්කාරේ
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
11: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගන්න මේ මාසේ 24 25 දවස්වල
12: මනස්ගතද
11: සෝරි සර්
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London prison break. Nuwara bokambaradi.
15: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
14: London Prison Break Nuwara Bokambaradi
15: ප්‍රවේශ පත්‍ර tickets ministry within ho edina torata wen
14: vimusim
15: 0856336 organizers and media partners
14: global events sita fm sita tv

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: අරගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University, the place to be.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන.

දහස් විසිපහවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමෙන් මවකමෙන්. සියද පතරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමෙන් මවකමෙන්. සියත සතියක්

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
2: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 115යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි හාපික් 10X ඉතිරිය රුපියල් 145යි කාගිල්ස් ෆුඩ් සිටි
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Danu na rasudu kochi gena e disne.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකින්
4: දොරකුළු වැරෙන මතක සේප්පු
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර චාපින් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කේ
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: නෙනේනා තොරුමා ඉන්නද නුඹ ගාවින්
4: රැයක් පුරා විඳින පැයක්
8: රැදායයි
4: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7320000. NIBM The City University, the place to be. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
1: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7115555 අමතන්න.
3: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
4: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් ඒක.
3: ඒකනේ මක්කලෝ.
4: වඩත් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වැනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
8: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
9: කාජිරිය ගොබ්බයා.
10: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
11: සියත ටීවී තුලින්.

0: වෙලාව රාත්‍රී 9:00යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: Luna da sudu kotigena e Disney.
1: Danin Anna. Sadi dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Goda kadare.
3: Ame මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: තයිලන්ස් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
20: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් දි මෙන් මේ සෑම ඔබටයි
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියතර් වොයිස් ඔෆ් ෆැමිලි
7: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියතර් වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියතර් ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
8: දොරකුළු ඇරෙන මතක සේප්පෝ
9: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
8: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
10: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සිට බ්‍රහස්පතින්දා දක්වා

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
1: 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.

0: නැනුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
3: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල්
1: ඒකනේ මක්කලෝ
3: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක්
4: තිබ්බා
5: ලා මක්කලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515 අමතන්න
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp මැසේජ් එකක්
1: දැන්ම තරවගේ නම්යි කමයි වසරයි 011 714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
10: සියත pocket money
11: සියත සතියන්තයා

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: දැන් වෙලාව රාත්‍රී 10යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700

ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: නවරාත්‍රිය 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: නුන්න දසුදු කොටගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙනගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
4: ඈරාලා හමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලා හමි one and only සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: can't play with us, man. Stop playing.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

දවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩැ

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා.

දෙමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Это Pocket Money. ඕනම කෙනෙක්ට දිනන්න පුළුවන්. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ජයග්‍රහණය කරන්න ඕන කරන්නේ කැපවීමයි උත්සාහයයි උනන්දුවයි. ඒ තුන තියෙනවා නම් ඔයාට ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන්.
1: ජීවිතේට එන හැම අභියෝගයකටම ඔය තුන තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ජීවිතේ හීන හැබෑ කරගන්න එක අමාරු වෙන්නේ නැහැ නිෂාන්. අර කිව්ව විදිහටම.
0: දැන් මේ වෙලාව තියෙන්නේ දිනන්න හීන දකින්න ඇයට උත්සාහ කරලා අවස්ථාවක් ලබා ගන්න.
1: ඉතින් අලුත් සතියක් කියන්නේ ජීවිතේට අලුත් ආරම්භයක්. ඉතින් මේ අලුත් ආරම්භෙත් එක්ක අපි ඇවිල්ලා ඉනවා පොකට් මනි අරගෙන.
0: අදත් වෙනදා වගේම ඔන්න පොඩ්ඩ හතර දෙනෙක් අම්මා කෙනෙක්ට අවස්ථාව තියෙනවා පොකට් මනි දිනා ගන්න.
1: එකට කරන්න තියෙන හරිම පුංචි වැඩක්. එන්න මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ WhatsApp නම්බරයක අපිට මැසේජ් එකක් එවලා තියන්න. අපි පොකට් මනි දෙන්න මේ පැත්තෙන් ලෑස්ති.
0: මම නිශාන්.
1: මම ආශී.